0: වනී පහත ෆෑබෑර බෑපාර නසිවෙන්නුන්ත ඩිෆෙන්සි සුවාලූපෙ දෙ කත්තත්ත ගුරේ කුරියත් දායරුග හම වරම් මොළු
1: වරම් මොයතෙරක් ඒ ෆිල්කුර ගේපුතකි එහෙමී එහෙෙන් මිකිය මිඩරේන්ජුගේ මිඩෆිල්ඩර ගැහුන් අයිඩිය බිස්නුන් ඒන ෆිල්කුර ගේපුත නුබෑ හාලත්තක වන්න නිවද රිසිීව්පුරණ නුබෑ තන්තනු ඩිෆෙන්ස්ල.
2: අනකොල හඩක්ලන් රයිස මිටියම ඉංග්‍රේසි ටීම හ මෙදතර බදහට කරන්තර ආසන රගලු සීදන නිමාදම පෝග හැමර යා ඉංග්‍රේසි මිසාාව ගැනතිනම හ බෙලින් හම එකක
1: ගොඩු ගොඩු හිස්සාධාර තරයෝදුම් වාසනල් තරයෝදුම එම බොඩුවෙන් හිස්සාධාරම තා මෙදුතෙරේ හුරගෙන් හම වර බෑවරු එක ඩිෆෙන්න්සිව් ටෙකල්තක ඇච්චේජ දැන් සෙට්ලේගේ සහ මුහිම්මරෝලය අදා කරන්න කෝනරුතක් වියස් ෆ්‍රීකිකෙ වියස් හම
2: කෝන ස්ට
0: ඉංගරේසිටීම් ඉංචිනේ පුඥස් කෝහ
1: කටවා මී ඉංගලන්ඩුගේ හි මීති මස්සල් ජිහිජ්‍යාවන් වරබ්බෑවර මස්සේ
0: එ ශක්ක එක්ක වෙන්නුන් හම ඒක ඩෙක්ලන් රයිස් ඒ මස්සල් ජෙහේ හිසාබක් එම රඟල නොකුලවේ එම ෆෝමු ගනේ
1: දැ කොම්මස් මීහෙන් අරණ දෝමාන් කමදීමලේසෙන් නොකර
0: ඒ කුරවෙන කවෙන්නු
1: ඒ රිප්ලේස් කුරුම කියන්න මෝන් ඒවර කුලේ හෙමි ගොදුන්නුනි කුඩකුන් තපාතක හරිකම්වන්න ඒනගේ කොම්ම එහෙන් රඟලු කොම හුරු එකම ඒ රිප්ලේස නොකර වෙන රයිස.
2: අනුනම මේ කුළන්දරගේ තුරන් හම කොම රක හ ම හයිදට කොල්ල බේන ත හකට ම ප කොග ද කො කොළම චලම පහකර හරිකෙන් දෙගෝ ජෙහි වාහක මෙමචුක පස්තොට සමට ර හන් කොම සරක පහකර කෝච ෘර්සොද එම පහන් මචක් තපා දක් න රඟල කුලේ කුළන්තරයක් ඒ හිසාබ පරික දෙගන්න මචක ටාට බන්දගේ හෙක් කන්නගම
0: ඒක හෙක් ශක්කේෂන ගේ එතරි කෝඩන් ෘත්තම දෙමචු ෙරහි දෙවන මචක වකී සාාවක රස් පට. රස්ෆඩර රස්ෆඩ් සිිස්ටේකායකීගේ ඇල්ගොන් හොඳාමන දෙංගීමචු දෙමචු රස්ෆඩ් කුළුණි පහුමචු ගානායකීක රස්ෆඩ් කොංගෝ දෙත්ත කොංගෝයකි රස්ෆඩ් බදලුග මී අරණි එන්තනි ගොඩ් නර ගොන්ගේ ඒසිිස්ටයකීක දෙගෝල් ජාපමින් දෙහිසාම මිරේග මෙචු මීරී ඒකාරයක ගෝඩ් නරහම කෝචු තොමස් ටුචෙල් මි බේනුම් මිකුරණී ඒ වගුතු ඒ දුවහෙක්ගේ එකුළෙන් පුරුසත් ලිවිගෙන් ඒ රඟල් කුළුමි දක්කාඇකම වෙද්‍ය අනතු ඒකාරගේ කුළන් තෙරිය ඉන්නන
1: කියන නිම්මාලි හිසාබුන් පරණි මිරේග මෙචන්හන් එෆෙක්ට ඇසි ඒන දඩ නොකුතුම ඇකික ටීම බොඩු බදලෙන් ඇසි කුළුමුගේ වට්ටපාලිය බදල්ව ඒ රශ්ෆෝඩ වරත් තපාතු බෝලෙක් කුලේ දෙමීහුන්ගේ වාකම දක්කන
2: යාදි දෙංවස්තුවාදකි මිහිසාබං ඇරුග මෙෝභාරාතුග කොල ගෝද නොද මෙහේ දෙටීම මියති එටම නැසිහකරින් පාහ කොපි මෙක්සිකෝ කොල ගෝද නොන්නවාහක හඟලු ඒතරෙන් එටීමක මෙක්සිකෝ දෙ මියති ස්පේන් ඒ මස්වාදකි මෙක්සිකෝගේ ඩිෆෙන් ෆෝඩ ලයින්ගේ වාහක වර බොඩ අල්මන දෙකෙවුණ එවර බොඩන් අලුවන විතන්ම පාහ කරන ජහේ මෙක්සිකෝගේ කොල මෙක්සිකෝ කොල ගෝද නොද මේ උති කිහින දෙගෙන්තෝ එමිහුන්ගේ ඩිෆෙන් කිහාම සොල්ලිඩු වගෙන්තෝ නුනි ඇමිහුන්ගේ ගෝල් ෆෝඩ වරු රඟලු එටෙක් ලයින මේ කරින් එමිහුණ මුභාරතුක දිම නුවනීත
1: පහොම මිකුළුන් එන ෝඩුකොපු මිහුන් කුළුන් හතරු මෙචක් බදෑරු මිසාදක එන මී එනෙන් දක්කුරම් මුණනි කියනු මිසා කාබෝවාඩි ස්පේන් ෆුරතා මෙචකු ෆස් චාන්ස් කලියකට් ෆස් චාන්ස් ලිබුම් මෙක්සිකෝ කොල මුලි හතරු මෙචුග වගේ එදිය හතරු මෙචුගේ එන්නෙෙන් අච්චාන්සෙ ක්‍රියේට් වෙෆක
2: අද මේ මෙච් මිකුලවැනි මෙක්සිකෝ සිටි ස්ටේඩියම් ග හමූසුම්
3: මෙහාරුම යොති අරුන් මෙන්න මේචු ෆෙසුම්මුගේ එම පහු මරහදාය කොරම තේෆ ඒගතුන් අරුන් මෙන්න මිපාහ කරවෙන ටීමුගේ කුළුන් තෙරින් දඩන් නොකුන්න තයියාරෝ මන්දාවන්ද අත්මෙක්ස්කෝ සිටි ස්ටේඩියම්ම මිකුලනි එකොල් මිකුලනි ඉදිරි හිදා අනෙකොළ මිකුලනි මෙක්සිකෝ මිහාරු අරුමන දා දෙමෙක හම ස්ටේඩියම් ෆෙනනේරු හම මේ හොරිහා ගොඩිතබ්බ සමගන්න කහම හුස්කොන් හොරි ෑන්ටක ෆස්ගඩි බෑවේරුස් එකකව මිහාරු හම මොලි දඩු මොලි ස්ටේඩියම් ොරිිපමිොති ඉගතු මිදේතරක හම බර විස්සාරෝම සවබන් හම එගඩිර ලස්කොල්ල හමි පටනි මෙක්සිකෝගේ කොළන්තරි මිහාරු චේන්ජිලෝ නොක්මැගෙන් අන්නතන් අරුමන්න ෆෙනගෙන් පෙන්නනේ මිහාරණ තිබෙන අරුමෙන් මේ අඩුම් ගෙනස්තේ ලයිව් කවරේජ් කරස්තනි ටීවී

0: Leafy corner na kada ni. Isin Rice. Carga buri sakaves corner na kada er. Ini jasa sakai. Rice sakai jasa di bola kuri matur kosong. Nanti apa penetrasi na kada di bola penetrasi tenggol dia. Kanan di mana fenuji bola area ambil. Kadar ada atlet kuri dani yang ambil untuk marco leh hari bola dia kita bus. Ambil elu mak. A minute play for the New Mexico ha meda so Mexico countering the ball back with Fahad JLF Quinez Julian Quinez at the half the ball penalty at the mark contra con la Curia George Sanchez at the medron care in the ball England half the England countering at left Elliot Anderson metering guy he the ball at the man one Curia since I carry who countering and since I got the medron care vadla and fat armat in 13 for the half meding has a matlan Curia medini Saka Bukio Saka bola tak tanggul fahat, yang kurun tiga dimbol sensaka di mana Mexico half terang tak back bola fahat divi England half terang huri kurun tiga esri konsa anfat gayhi, gayhi bola fahat di mana kuriya deng bola fah mak gayhi anfat animatin kuriya dimbol konsa atlaf kuriya sensaka carry, Racing Rice half meeting hai sama Saka meeting hai kan Rice meeting meeting mak carry, ena back bola fahat England sensaka kuriya di mana huri gayhi atlaf meeting animatin kuriya anikas gayhi liya divi. And about the Medron carrying us Korea Jilaf. Really, Fahatum half Medas, Marimati, Antonio Gordon, Gordon Atlan, Fahat Dimbola, ever smart, Fahat Gayhi, and England half the Sentagatan, Korea Dimbola, Elliot Anderson, Medani Korean as Medron carrying Vadilaf, Korea D for Mexico half the back of Fahat and like England half the D ball at Lang, England, Kurun, Korea, Marmani Consas, Medron Kari Jilaf, and for Atanamati Nicole Reilly. Kuria Dimola Mexico half the Medroga Hennes were carrying Gordon Atla, Kuria Dimola penetrate at the Mal Mexico country, a ball of control, Kurani, Eric Lira, Bola Carri, Jasaburi, England country, a ball of Diego Tocos Bear, we bought a debate over a Masekuri William Hennes, Bola Diego Tocos Bear. Dehemanate Kulif Miharmati for Tamaf. It was called a Really, Elani, England Gallum penetrate at the Mal Mexico half the ring. Elle bola penetrate rongo carry bola con tre libero ma sacro England con tre fa carry finish give William can fa carry finish devo gol al Martin Ber ello lef jehome gol col Martin lef moti Mexico gol col Martin lef jeho pure fono alle keeper pure fono area vero Mexico Quinting at Lang Hamidat, some Korea Gila, Mizuka carrying at that Alfa Alvarado, Azanfra, Adamitin Korea Dimbola, and Varabar, Mian and Galarado, and Fratan Hamidin has some at Lang, England half the carry with Quinting on the Fat and Blanca's ball of Korea Gila, Fatima Kari, Jasafari Kuntria, Gilberto Morai, Mora, Marmon Borokotada, Penetaria, Canada, Kuntria, Dangerman for England, Kuntring, Atlas, at La Korea Dimbola, Varfata, Gila, Fatima, Mexico Kuntria, at Lang Fatu Sanchez, George Sanchez, ever Fatu. Lira, since I got trained back of Kurtan Fahato, who is team away, Mexico team away, Vasquez, La Korea, since I got Kula, the Malakuri, the Maratla, Lira, Smilter and Korea, Diff, Timu and Kuntinga, Laura, Hames, Atla Gomez, Atla Tangle Fato, and Class Diff, Alvarado, ever Fato, since I got Karen, Korea, Dimbola, Cesare, Atla, and Frat, Armati Medro, Martin Lira, Cesare, Dimbola, since I got Rongo Karen, Mexico, half the England, half the Korea, Diff, Alvarado. Adalah kuri naga di bola penetrasi terang tangkul lebar ini dekat dengan skipper bola ini. Bar minit kuli itu furtum hafu, evis kau nak lantai nuce. Penetrasi terang, konsa bola atlang di area kering kuri yang segai he, ane fratari mati. Penetrasi kering kuri yang meter yang di bola atlang kuri yang mianni. Elio Tenderson, Benham, William atlang tangkul lefahat terang. Really, really, Korea on a fellow to an dimble penalty. A keeper, Korea dimble or Konsa. Ah, Medas of England half the name. Marmon Borokotam, Korea, Kurmata, Mexico, Continental, Mediterranean, and Gay here, Diff. Gay here, then Marmon Korea, Jilla, and a fellow to Armatin Korea and a Kasmidri. Really, Medro Vacans and Sagadimal, Putam Glafahata, Jilla, Kurmata, Continental. And gets back with Fahata Gay at left central carry Medron Hurasco Dimbola the area carrying Saka control and Fag Gila goes area to keeper a little. Saka Fag Kiria කිරියා බූට කොළොග ජිහිලාප දිය බෝල කීපර ලිබන කීපර බොලත් කුරිය දි ොල ම ොතේම හතර ස ර හ රමති කුරිය දි බොල හබට බාර වෙජ පැට අදමල් දේකොත ගොස් බේරුණනි සකාබල සකග නට්වාල බොල නගද වෙතමන ගලරාඩෝ සකග ජීප ගලරට ගස් ජී බෝල බේර තේරමට කුල හ. ගොල් කුරිමතින් ලීෆයි ජම් කුරිය ෆනවාදල ඉංගලන්න ගොල් කුරමති ගොදිරිය කනුක බාවා කුරිය ෆොනවාද මෙදනි කීපර ජස්සාලි සාදමට කුල මති කීප කර නල් බල සස ම මෙක්සි හත ක් ර බල කොට ල ර කුන්ට ෙක් ලීරයි රදි කර ො ත ල හත ර රයි ර සස ම රම ර කොට මක්සි හත ල හත කොත කල හත නිබල ඒවර හත පනටය කනාදම හර කොන්ත්‍රිය අත් ලැ් ෝඩ් සංචේස් මේතර හ කොන්ත්‍රයක මක්සික හතර රන ගලරාඩ අනෆර තරමති නිම්බෝල මදුරන ෆස් නම්බර් කොන්ත්‍රිය වෙස්කිස්. එන කාරුරි ලීරයි ජස්සාල යනකත් වෙස්කිස් ස්කිස් කුරිය රෝමය රෝම ොලත් ස්ක දී මදන කාරම් බොලත් අරමති අස්මතර හරස් කොන රම ඉගලන් හතර කරති බල හුස්කොම් මේරිය කන කුන්ත්‍රය ජෝ සංචේස් කොට්‍ර කොල්ල හගේ මදස කරිය සතර වදකින් පෙනට කාර ජල කාර කුන්ත්‍රය ජත්සාල ගදරඩ ර පෙනට දන්නගති බල පෙට පඩි කර ගොල් බොදුන් කුරිය ෆොන්වාලි වර නීතික වැට්ටිකන් රවල් හිමනස් කුරිය ෆොන්වාලි බොල ගොල්ලරයක් හුරස්කොත් දිය ගොල් අරමතින් බේර කීපරවත්තුක ජෙහිලා පෙන් බොඩන් හිවනි කරිය කීපරතුව ජී කීපර පංච කොල්ල ගෝල්ගේ දඩි කෑරිල්ලා වන්නන් දියයි කීපර වැට්ටිග ෆේනක වැෑ්රාත ඩයිප කො දිිාකුණ මෙක්සිකෝ ලිබේ ෆෘත්තම කෝනර මෙචුක දෙවන කෝනොකෝ එම ෘත්තම මෙචුක ෘත්තම හමල ෆනරමයට කුලේ මිහාරමති ෘත්තමා රොබාට අල්වරාඩෝකෝ නගාද. කුරිය දිම්බෝල මෙෝ අරණී කුළුන්තරිය පෙනටේ ඇතිමාල්ලුම් ජෙසස් ගදරාඩෝ හොල කොන්ට්‍රල් කරය ගොතෙන් මේ මොලද අරමතින් එ ජස්සල්ගල අරමතින් පෙනට මන්බ සෝලමට ෆෘර්තමාෆන් කොලෙවරු මෙක්සිකව වරනාවල් ෆුර්සති ලිබිගෙන් දෙම එදියයි අරද්දිය ලියන් කියනේත් බොදු කරිය ෆනවල් බෝල ගො දනිකන් කීපර දිිසා කර කෝල ලීෆෙන් එල්ලු ඉංගලන් පිලට අදමාල ඉංගලන් හ තර මොල ැන් කර ජීල ෙල් බො හ ගන ම සමත රග කර ම කොට ොන්ඩ කරින් පරට කොට කොල ගදරට මොල බොල කර දේත කර බොර සෝනබර හුවන් කියනෙස් එන නට ඉංගලන් කොට කරිය ති බොල බොල න්තර මෙක්සික කොන්ත්‍ර ල් ඉංගලන් හ මෙදා සාම අරමත රග කර මෙක්සික කොන්ත්‍ර රෙ ගවල් ඉංගලන් කොන්ත්‍රිය ගවල වාහදක් ඉංගලන්ග ජරල් කොන්ස දෙම සක බෝල ැන් දාව න්තරේ කාරය දෙකුන්තරේ ජිසස් ගදරඩ ෆල්ක අරම ිෆ දෙම රිප්ලේ මෙක්සිකම් ක්‍රිය ෆොනවාද බෝල වර ඩිත්කෝ වෙට ල හිමිනස් ක්‍රිය ෆොනවාන්න ගොල් දඩි කෑරින් කීපර අතුන් පංචි කොල්ලි ොනක මෙතරම කෑරින් ඇස් පෙනටරිය කෑරි ක් ො ර ො ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ර ඩෙසියන් රයිස් ටිම් බෝල බෑකුල පහත කොන්සා කොන්සාත්ලෙන් සෙන්සක කාරි මෙදන කර ජීල ෆිනල හත මඩ මන බොල කොටම කිකෝපට කාරල අනි ර අරමති ති බොල රයිස් ඩෙසින් රයිස් ල බොල පහත දම තකල කුරිය දීව සෙන්සක කාරින් එලියට එන්ඩසන් එඩස බොල ත මෙක් කුලන් අත්ය ඉංගල හත කිරිකර වද තකල තෙ තකල බාර වෙච් එනස් බොල අත තකල පහත රාවරිය ජස්සාද බොල රවුල් ඉමනෙස් අත්තහකාරි කුලන්ත්‍රික දීවි රෝම රෝමත්තාන ෆල තරමති ති බොල කොන්ට්‍රා කොල්ලෑන් කුරියම් තින ගිල්බාට මෝරා අත්ත තකල පහත වෙන කාරි කුලන්ත්‍රික ජස්සාද බොල ඉංගල හ මෙදින් හා සමත්ල මෙක්සිකෝ කුලන්ත්‍රි මර්මන කුරිය ජීල පෙනට කර කුලන්ත්‍රි වල රීතික බාල දීවි ඒරියා කරන්නේ කුරිය ෆනෝබ කුරුමති කුලන්ත්‍රික ජීෆ ඉංගලන්ඩ් කුලන්ත්‍රික ජීෆ රිබෝන්ස් ගේ ආ බෝල ඒරියා බේන අත්ලා ඉංගලන්ඩ් කුලන්ත්‍රික සක බුක සක අත්ලා කුරිය තින් බොල එලියට එන්ඩර්සන් බෑග් තංගල පහත පෙනට කර කුලන්ත්‍රික කුරිය ෆනෝබ බල මෙතුන් කැරි මෙක්සිකෝ කුලන්ත්‍රිය බොල ජහම කැරේ තන ඒවර කුරිය මෙක්සිකෝ කුලන්ත්‍රික ෆාල් ක ෆමෝටි කාරි දී කුලන්ත්‍රිය බෙලින්ගම කුරිය ෆාල් ලාගුලිය දී ෆේජ් ජහම මෙක්සිකෝ කැප්ටන් සිසාරේ වර රෙෆරි ඇබ සකුවා කුරේ සිසාරේ මොන්ටෙස් සෙන්සක අධිපති මෙතුන් කැරින් අරිමති මෙතුන් අරිමති ඉංගලන්ඩ් හාෆ් තර ඉංගලන්ඩ් ලීෆ් එජ් හොන් නවාර මේට් ෆොර්තමා ෆොන් කුලේ ෆලන්ඩේ නොජේ හෙල්ස් බේ මෙතුන් එක නිකමෝරි කීපර් ඉංගලන්ඩ් කීපර් කුරිය කාරේ හොරි ගේහි ගේහන කස් කීපර් ඩියර් යා කැරි ඒරියා බේර නිකමෙ ගෝල් කීපර් මොරේ කීපර් මනෝන් බෝල කොට්ටො මෙතුන් ඉංගලන්ඩ් හාෆ් තර කුරිය මෙන් හිඟාලා මනෝන් හිඟුමෙග්ග කාලකට බෝල කොට්ටම කාරින් අබදේ කුරුන්ත්‍රි ගිල්බර්ට් මොර අධිමා කි කුරිය අල්ෆා තරමති කොන්සය කොන්සය මෙතුන් කාර කුරුන්ත්‍රි දිස් බෝල නා බට ෆහතන කස් මෙන්ටරි යා කැරි කීපර් කීපර් යසයි ගේහි ගේහි මහත් මෙදසම් බෝලත් ලැබමන මොන කුරිය ජීලා කුරිය මෙන්නනි මාක් ගේහි කුරිය දින් බෝලත් ලෑගෙන් පෙන් හරිම තිනවා කර එන්තොනි ගෝඩන් ආස් පෙනටි ආ රහම කොෆ වර බාර දුව ෆාස් නගාදේ ති ගෝදේ නිනා ගාදින් බෝල කුරිය මතුරි කුරුන්ත්‍රි යා ගේ ජීෆ එලි ක්‍රීල් දේරා බෝල දිෆා කුරි කෝනර ක දෙවන කෝනර ඉංග්ලන්ඩ් ලිබ මෙච්චුගේ හතර වන කෝනර ඉංගලන්ඩ් එක දේ තින හතරේ හතර කොන්ත්‍රි ගෝල්දර ඇතර දෙ කොන්ත්‍රි පෙනටි මෙහර ෆස් වල කොන්ත්‍රි වදෙච්ච ගෝල්දර ඇතර යබති මෙක්සිකෝ සකුන්ත්‍රි විහිමිනට කුලේ හිමෝති එකාස මිනිත්‍රයේ ඉංගලන්ඩ් ලිබුණු කෝනර් එමිහුණ ලිබේ දෙවන කෝනර් මෙච්චුගේ හතරවන කෝනර් මේ ගෝල්දර ඇතරේ දෙටින් කොන්ත්‍රි කුමසර කොප්ප දතාවමන ෆැලිනිය බදේ මෙක්සිකෝ පෙනට්‍රි අදිමාලු නිකෝ රයිලි ගුරුමතිය බොරි අල්වරාඩ නට්ටෝ අපේට මේ ගෝදරි අදිමාලුන් ඇස් ෆෙනු ජීව දෙකොස ගෝල් කර මතින් බේර වී බෝලෙන් එරි බෙලින් හම සේනස් එනක බෝලෙන් උරි බල බෝල දෙක තුස් බේ ෆුර්තමාව මෙහාර මත 21 මිනිත් වෙනවා ගෝල් කුරුමතින් ලීෆේජ් කීපර් වන් බක්ටි ඉම්බෝලත් දැන් කුරේ ජීලා තවර ෆෙදන් සෙසා මොන්ටෙස් සෙසාර අත්නමෙතුන හුරස්කෝ ඉංගලන්ඩ් හාෆ් තර නගාද බල කොන්සා බලන් කුරියන් අල්ෆරාත් සෙන්ටර් එක කාරින් හුරි කුරුන් තිරිය බලන් එලියට එන්ඩර්සන් කුරිය ෆොනාල් බල අත්නම් කුරිය දෙවත මැසේ කර එන්ටනි ගෝඩන් ගෝඩන් බල කොටි මත කාරින් මෙල්තරේ මෙක්සිකෝ හාෆ් තර මෙක්සිකෝ කුරුන් තිරිය අත්ලාෆ් අත්ත කුරිය දින් බල සංගල ෆාත ටීම හෙන් කුරුන් තිරිය ඩීෆ් ජෝර්ජ් සන්චෙස් සන්චෙස් මෙතුන කාරින් කුරියන් අල්වරාඩෝ මෙතුන හුරස්කෝ වදගෙන ආස ඉංගල හාෆ් තරේ මෙතන ගොල ෆාත දිස් බල ගිල්බර්ට් මෝරා අත්ත බෑක් වල ෆාත ඩීෆ් ලීරාය ලීරා මෙතුනේ සෙසරස් සල්ෆර තරමෙන් දෙබල මෙතන හොරස්කෝ වදගෙන මියන යෝහාන් බෙස්කිස් අත්ලාෆ් මෙතන හප් මෙදායි සබුම ඉංගලන්ඩ් හප් රෙන් දෙබල අත්ලාෆ් මෙස්කෝ කුන්ත්‍රි ෆාත ජිලා දෙබල ඉන්ෆර අත්ලාෆ් ඉංගලන්ඩ් කුල්තර තජ සාලි බෝල ජසාන් වල මුතර දෙන් ෆාර මිහාර් මොටි වෝටර් බ්‍රේක් හයිඩ්‍රේෂන් බ්‍රේක් අර ෆ්‍රී කරින රොෆ මෙලා මෙක්සිකෝ කුන්ත්‍රි ජහම් තර එතන එම කුරිය දෙබල පෙනටරි එතන වලඩිත් කො ෆුන්නා බෝ බෙලින්ගම් කුරිය ජසාලන් කුරිය අහිනස්තන් කුල බාර් වෙන ජසාලි බෝල ටීම කුළුන්තරෙස් මෙහර හිංගාලාන්නනි බෙන්ච්කාරිය හයිඩ්‍රේෂන් බ්‍රේක් මිහාර මෙවරෙන් බාවිස් මිනිට මිහිරහ මෙහාර මුබාරාතුගේ මුබාරාතුක වර රඟලු ටීම්ත මෙහර කටා හිංගෙජ්ජ වර ජර්මන් කටා හිංගෙජ්ජ නෙදලන් කටා හිංගෙජ්ජ මෙර එම් මේ කුරින් කුලන් මැච බ්‍රෙසිල් දේ ගෙන බැව ගබෝල් කරා ගොතක මේ මොලෙස් ටීමත කටඥා මුබාරතක කොම්මගොත වෙස් හෝරි ගදැන්නුවන් අග සෝරි කුඩවගෙන් දාන අනික මිහාර මේ බ්‍රෙසිල් මැචා මේ මැච නිමනකොත ඉංග්‍රීසි මෙරේ හම බලාන කොමගොත දැස් මොලොවේත මේ මැචුක මේ හිසාබත්තියරුග ඉංගලන්ඩක මානොරක් අතර කොළම අධිකුලේ ෆෙන්නේගේ වදදුව මෙක්සිකෝ හොම දර කරනල කුල ඇතු පහකරන හබ දැස් දිින්ත නොම ැරගෙන්දිය මුබාරාතුව ඉදන්න මාධමා සබේ වර ෆෝරිගන් මැච් ස්පේන්න පෝචිගල් මැච සබයි මිහාර මුබාරත්ත මෙක්සිකෝ පොලිෆැවී ගොත බලාර මුබාර බාව එක්ගොම ගොතුග ඇමි පොලිෆැ අමිද ගමක දෙෆාර වෝඩක බෑවගෙන් වෙස් කුවට ෆැනලා හමිය දෙයිෆවනී මෙක්සිකෝය ඒගේ තුර එවර බොඩ දෙවන බොරුග ටිමේ ගොතුක පහහිපාහකරේ දෙවන බොරුග ටීමේ ගොතුක එන්වේ දවගෙන් දෙවන බොරු නුවත කවාට ැනද නිදුරජන එක බර බොඩු මසලයක ලොගෙන් දානකම බැමිකිරන්න බලු පොතෙස් මිහාරමෝති ගද සෝලෑග තැර ගද සෝලෑග මිහාර මෙහාර ඉංගලන්ඩුගේ කෝච් වරම් වදෙන් එබ හම එවසා දේතන් ැනිගෙන් දේ බෙන්චුකාරයක උන්තරින් ගෝට බ්‍රේග වන හයිඩේෂන් බ්‍රේග මෙක්සිකෝ කොන්තර මෙහර මැති දනමචන් අර එනස් ඉංගලන්ඩුගේ කෝච් මෙහා අද පුන්ත ඒසාදන රේ‍රී බද ලොස ලෑස් කටිකට ෆමිලා ෆංග දන්න ආරශය කුර දෙමිනට කොළු මිහාරේ දෙමිනට දී හයිඩ්‍රේෂන් බ්‍රේ ආමෝතක දෙමිනට දෙමිනට අදතරද හඩ්‍රේෂන් බ්‍රේ ෆන්සවිස් මට මිහාර හිඟා ෘර්තමාන් මෙයති එවස්කොල කදන්න නොජ ර දන්නවා මෙක්සිකෝගේ කුළු ගෝහක නොදැනවන මෙක්සිකෝ සම වර පැනට ඇතර දෙති හතර බෝල ලාගෙන් වරනාල කුලත පහකරය ගිතුර ඉංගලන්ඩුන් අද අලුමට කන් හා ඕපන් පුරුසත් ලිබිගෙන් දේතනන්න පහ කුළු හුට්ටා ඉංගි සරි බෝලවට ඉංගේ ල තාතර ඉංග හතර තංගල් පාත තිබල ඇ අතර හුට කීපර පර ො හරස් ක්සික හ තර ර ාර බද ව න්තන කෝඩන් බොල කොට්‍ර කරන තංගල බාර ජ කොට්‍ර ල ර බල ර ර කීපර ට බොල ාකර මෙක්සික කරන්තර බන බොල බේරුන්නේ නැගී කුරිය ෆොනවාද බෝල බේරුව ෝති හෙන්න මෙස්සර ්‍රිය බල ලයින්ස් මන ාගන කරුණ කන්න ඒතර වද කර ොනවාද බල කීපර ට ිාකර බල ලන් හ ද හ මෙක්සික කරන්ත්‍රය බෝහ මතර ර මක්සික කරන්ත්‍ර ා ො හ තරෙන් කොන්ස බෝල මසය කරතන පන් රවල් පරි පවදා ගොලගේ ද මත ඉගන් හ මෙතර ඉංගලන් රෙරි කර ම ජහමි අංගල ගේ කර ොනවා කර ර ග හස තන්ගල මබට කර බව. ල ොනවා නකගේ මෙතර බවකුරිය දීස කොන්සාය කොන්ස මතරන්ගේෙහි ඉන්ගල හතර සකර ඇත කාරය කොන්තර ජස රේලි ෙලි කර ො බ මෙක්සික හතර මෙතු ස් ගෝඩන් කොට ර සයකර බෝ රමති ෙල්ලම මෙක්සිකෝ හ මෙතස මෙක්සික ලිෙන් එල්ලම හතාවිස් මිනට මහරමති කුලේ ෘර්තම හ ඉංගලන්ඩක මෙක්සිකෝ ලට නුති ර ර න ර හැරි න මති ො බල හ ම හද ල කාර ජස ර රෝම නට ර හ කරිය බොල ගෝඩන් ට මෙක් කොන්තර අත්ාව න්ස ට බොල මෙස කොතර කරිය රඩ ල්වරඩ බොල මතර කර රම ති බොල කොට කොල ෝඩන් සංචේස් එතරයින් දිම් බොල හ මෙදස රවල් ඉමනෙස් ಫಹದ್ ಜಿಲ್ಲಾ ಅನುಮತಿ ಜಿಲ್ಲೆ ಇಂಗ್ಲೆಂಡ್ ತಿಂಗ್ ಹತ್ತರ ಕುಳಿತು ಅಲ್ವರಾಡೋ ಅಲ್ವರಾಡೋ ಮೇತ್ರ ಕುರಿ ದಿಂಬಳ ಅತ್ಯ ಕುರಿ ಜಿಲ್ಲಾ ಕಾರ್ಯ ಕುಳಿತು ನಟ್ಟ ಎಸ್ ಬಳ ಫಾರ್ ಇಂಗ್ಲೆಂಡ್ ಕುಳಿತು ಹಿಂಗ್ ಅತ್ಯಾಫಿ ಎಲಿ ಟೆಂಡರ್ಸನ್ ಅತ್ಯಾಫ್ ಅನುಮತಿ ಕುರಿ ಬೋಳೆ ಫ್ಯಾಂಗಾಸ್ ಕುರಿ ದಿ ಬರ್ಮಿಂಗ್ ಬರ್ಮಿಂಗ್ಹಮ್ ಅತ್ಲೆಂ ಬೋಳೆ ದಾಂತ್ರೆ ಬೆಲಿಂಗ್ಹಮ್ ಮೈ ಅತ್ಲಾಫ್ ಕುರಿ ದಾಂತ್ರೆ ಮೆಕ್ಸಿಕೋ ಕುಳಿತು ಹಿಂಗ್ ಅತ್ಯಾಫಿ ಅತ್ಯಂ ಪೆನಲ್ಟಿ ಕ್ಯಾರಿಂಗ್ ಗಿಲ್ಬಾಟೋ ಮೋರಾ ದಿ ಪೆನಲ್ಟಿ ತಿನ್ ದಿಂಬಳ ಮಹಾಬಡ ಬಾರು ಗೋಲ್ ದೇ ಪೆನಲ್ಟಿ ಅತ್ತರೆ ಅನುಮತಿ ಫೆನಲ್ಟಿ ಆಫ್ ರೋಲಂಗ್ ಗೋಸ್ ಗೋಲ್ ಅನುಮತಿ ಬೇರ್ ಅಶಾವಿಸ್ ಮಿನಿಟ್ ಕುಳೆ ಫೋರ್ತ್ ಮಾಫ್ ಎವೆಸ್ ಕೊಳಕ್ಕೆ ನುಜೆ ಮೆಕ್ಸಿಕೋ ಫುದೇ ರಾಳ ಕುಳೆ ತಮ್ಮನ ಫಹ ಕುರೆ ಹಮತ ಉಫದಾತ ಮಸಮನ ಫಹ ಕುರೆ ಹೆನಸ್ ಮಾ ಎಮ್ಮೆ ಬೋಳೆ ತಂಗೊಳೆ ನರಕ ಕ ಕುರೆ ಫಂಗಾದ ಮನೆ ಮಿಹಾರ ಟಾರ್ಗೆಟ್ ಶಾಟ್ ಆನ್ ಟಾರ್ಗೆಟ್ ಬಾರ್ ಯಾರ ಕ ಹತರೆ ಫಹ ವರ ವಿಜ್ಜೆ ಕುರು ತರೆಂಗ ಗೋಲ್ ಕುರು ಮತಲಿ ಫೇ ಜೋ ಅತ್ಲ ಕುರೆ ಮೇನನಿ ಕೀಪರ್ ಯಸಾದ ಬಳ ಅತ್ಲ ಹಮೆದರ ಗ್ರಹ ಮೆದವರ ಮೆದವ ಕ್ಯಾನ ಅತ್ಲ ಕುರೆ ದಿಂಬೋಳ ಅತ್ಲ ಮೇನನಿ ಗೋರ್ಡನ್ ದಾಮತ ಮೆಕ್ಸಿಕೋ ಕುರು ತಂತ ದಿಫಾ ಕುರೆ ಫಂಗಾದ ಹಾಫ್ ಮೆ ದಾಸಾ ಬೇರ್ ಇಂಗ್ಲಿಷ್ ದಾಟ ಕುರು ತೇ ಗಾ ಜೀವ ಎಲ್ಲೋ ಲೀಫ್ ಮೋತಿ ಮೆಕ್ಸಿಕೋ ಎಲ್ಲ ಫಿ ರೆಫ್ರಿ ಕಾರ್ಯ ಫುಮೆಲ್ಲ ಫಿ ರೆಫ್ರಿ ಮಿಹಾ ದ್ವೆಲ್ಲ ಹಬಾದ ಅವನೇವನೆ ಕುಂತು ವ್ಯವಹಾರ ದಕ್ಕಾದ ಕಣ್ಣೆ ಲೀರಾಯ ಎರಿಕ್ ಲೀರಾ ರೆಫ್ರಿ ವಾಹ ದಕ್ಕಾದ ಮೆದುನ ಕ್ಯಾರಿ ಮಾಡಿಕೊಳ್ಳ ಮಿಹಿ ಲೀರಾ ಎಲ್ಲು ಮಕ್ಕ ನವಾವಿಸ್ ಮೇಟ್ ಕುಳೆ ದೆಮ್ಮೆ ಸಂಚಸ್ ಕುರಿಫಾದ ಗುಳಿಗೆ ರೆಫ್ರಿ ಕಾರ್ಯ ವಾಹಕ ದಕ್ಕಾಗಿ ಜಿಹಮೆ ಎಮ್ ಎಲ್ಲಿ ಮಕ್ಕ ಬೇರೆ ಬೋಳ ರೆಫ್ರಿ ಹಿಂಗೆ ಎಲ್ಲ ಎಲ್ಲಿ ಬೋಳ ಮೆಕ್ಸಿಕೋ ಹಾಫ್ ತರೆ ಮೇತರೆ ಮುಂಟೇಸ್ ಸಿಜರೆಸ್ ಮುಂಟೇಸ್ ಅತ್ಲಾ ಫ್ಯಾನ್ ಫಾ ತಾರ್ಮತಿ ಕುರಿ ದಿಂಬಳ ಮರವಣ ಕುರಿ ಫ್ಯಾನಸ್ ಬಸ್ಕಿಸ್ ಅಂಕೇಸ್ ಮುಂಟೇಸ್ ಸಿಜರೆಸ್ ಮುಂಟೇಸ್ ಬಸ್ಕಿಸ್ ದಿಂಬಳ ಸೆನ್ಸ ಕರ್ಕಾರಿ ಮೋರಿಣಿ ಮೆಕ್ಸಿಕೋ ಹಾಫ್ ತರೆ ಕಾರಿ ಹುರಿ ಹಿಂಕು ಎಲ್ಲೂಸ್ ರೋಮೋಯ್ ರೋಮ ಮೆದುನ ಹುರಸ್ ಕೋಣೆ ಫ್ರಾ ತಾರ್ಮತಿ ಹಾಂ ಮೆದಾಯ ಸಂಬಂಧ ದಿಂಬಳ ತಂಗಳ ಎತ್ತರೆ ನಗಾದಿ ಇಂಗ್ಲೆಂಡ್ ಕುಳಿತರೆ ಬೋಲಿಂಗ್ ದಿಫಾ ಕುರಿ ಫೋಣವಾದಿ ಬೋಳ ಅತ್ತೆ ಮಳೆ ಸಕಾ ಫ್ಯಾಗ ಜಿ ಬೋಳ ಬೇರ ಹಾ ಮೆದಾಯ ಸಾಬ್ ಮೆಕ್ಸಿಕೋಗೆ ಎಲ್ಲೂ ಫಹತು ರೋಮೋ ಮಾಬಡ ಸ್ವಾತ ಮೆದುನ ಕ್ಯಾರಿ ಫಹತ ವೆಸ್ಕಿಸ್ ನಿಕೆಸ್ ಕುರಿಯ ತರ್ಮತಿ ಮೊಂಟೇಸ್ ಸೆಸೆಸ್ ಮೊಂಟ್ರೇಸ್ ಅತ್ಲ ಫಹಾತು ಅನಕೇಸ್ ಸಿಜಾರೆ ದಿಂಬೋಳ ಮೆದುನ ಕ್ಯಾರಿ ಅನಿಫಲ ತರ್ಮತಿ ಫಳಿ ಬದಲಕೊಲ್ಲ ಲೀರಾ ಲೀರಾ ಅನಕೇಸ್ ಸಿಜರೆಸ್ ದಿಂಬೋಳ ಕುರಿ ದಿ ಫಾಫ್ ಮೆದಬರು ಸೆನ್ಸಕ ಅದಿಮಾಲ್ ಇಂಗ್ಲೆಂಡ್ ಹಾಫ್ ತೆರೆ ಅತ್ಯ ಕುರಿಮತಿ ಕುಳಿತ್ರಿ ರೈಸ್ಗೆ ನಟ್ಟು ಆ ಕುರಿ ಅನಿಮತಿ ಕ್ಯಾರಿ ದಿಂಬೋಳ ಅತ್ಯ ಕುರಿ ಕಾರ್ಯಬರಿ ಸಕಾಗ ನಟ್ಟು ಪೆನೆತ್ರೆ ನಗ ದಿಂಬೋಳ ಇರತ್ರೆ ಕೊನ್ಸ ದಿಫಾಕ್ ರೂಪ ಪೆನೆಟ್ರಿ ಯಾಕಾರು ಮೆಕ್ಸಿಕೋ ಕುಳಿತ್ರಿ ಜಿ ಫಣಕೇಸ್ ಏರಿಯಾ ಬೇರು ದಿಬಿಜೆ ರೈಸ್ ಡಿಸಿಯನ್ ರೈಸ್ ಫ್ಯಾಗ ಜಿ ಬೋಳ ಬೇರ್ ಮೆಕ್ಸಿಕೋಗೆ ಎಲ್ಲೂ ಎಲ್ಲೇ ಫಹತು ಎಸ್ ಜೂಲ್ ಹುಲಿಯನ್ ಕಿಯಾಸಿಸ್ ಬೋಳೆವೆನ್ ಫಹತ ಜಿಹಿಲನಿ ಕ್ಯೂನೆಸ್ ಸೆನ್ಸಕ ಅದಿಮಾತಿ ಎನಕಾರಿ ಹುಡ್ಕೊಳ್ತಕ್ಕೆ ಜಸ್ಸಾದಿ ಬೋಳ ಅನ್ಫರ ಅರಿಮತಿ ಕುರಿಯ ದೀಫಿ ಮೊಂಟ್ರೇಸ್ ಸಿಸಾರೆ ಮೊಂಟ್ರೇಸ್ ಮೆದುನ ಹಾಫ್ಗೆ ಮೆದಿಂಗ್ ನಾಯ ಸಾಬು ರೋಮೋಯ ರೋಮ ಬೋಳೆ ಫೆನ್ ಫಹತ ಜಿಲ್ಲಾ ತಂಗಳ ಫಾತ ಅನ್ಫರ ಅರಿಮತಿ ಅಲ್ವರಾಡೋ ಅಲ್ವರಾಡೋ ಬೋಳೆ ಫೆನ್ ಫಹತ ಜಿಲ್ಲಾ ಅನಕೇಸ್ ಮಾಬಡ ಫಾತ ಸೆನ್ಸಕ ಅದಿಯ ಮೆಕ್ಸಿಕೋ ಹಾಫ್ ತೆರೆ ಮೊಂಟ್ರೇಸ್ ಸಿಸಾರೆ ಮೊಂಟ್ರೇಸ್ ಕುರಿಯ ದಿಮ್ಮೋಳ ಸಂಚೇಸ್ ಅತ್ಲಾಫ್ ಅನ್ಫರಾತ್ ಅನಕೇಸ್ ಸೆನ್ಸಕ ಕುಳಾದಿಮಾಲ್ ಮೊಂಟ್ರೇಸ್ ದೀಫ್ ಮೆದುನ ಕ್ಯಾರಿ ರೋಮೋ ಬೋಳ ಅತ್ಲ ಕುರಿಯ ದಿಂಬಳ ತಂಗಳ ಫಾತ ರೋಮ ಇಂಗ್ಲೆಂಡ್ ಹಾಫ್ ತರೆ ಕುರಿಯ ದಿಂಬಳ ಅತ್ಲ ಮಿದನೆ ಸಂಚೇಸ್ ಜೋಜ್ ಸಂಚೇಸ್ ಬ್ಯಾಕ್ ಕೊಡ ಅನಿಕೇಸ್ ಫಹತ ದಿಂಬಳ ಮೆಕ್ಸಿಕೋ ಹಾಫ್ ತರೆ ಮೆಕ್ಸಿಕೋ ಕುಳಿತರಿ ಸಿಜಾರಿ ಅನ್ಫಾತ ಮನಿ ಕುರಿಯ ಸಂಚೇಸ್ ಸಂಚೇಸ್ ಕುರಿಯ ದಿಂಬಳ ಅತ್ಲ ಹಾ ಮಿದಾಸ ಕುರಿಯ ಜಿಲ್ಲ ಗಿಲ್ಬಾಟೋ ಮೋರಾ ದಿಂಬೋಳ ಅತ್ಲ ಪೆನೆಟ್ರಿ ಕ್ಯಾರಿಂಗ್ ಕುರಿಯ ಸ್ಕಾರಿ ಬಂದು ಇಂಗ್ಲೆಂಡ್ ತೆಕ್ಕೊಂತ ನಟ್ಟಾದಾಯ್ ಬೋಳ ಫಾರು ಏನೋ ಫ್ಯಾಗ ಜಿ ಬಾರು ಇತ್ತು ಅಂಕೊಳ್ಳಿ ಅತ್ಲಾಫಿ ಡಿಸಿಯನ್ ರೈಸ್ ಅತ್ಯ ಕುರಿಯ ಫೋಣ ಹಾಫ್ ಮೆದಾ ಹೆಸಾಬ್ ಇಂಗ್ಲೆಂಡ್ ಹಾಫ್ ತೆರೆ ಮೆಕ್ಸಿಕೋ ಕುಂತ ಬಲೂನ್ ಕುರಿಯ ಫೋಣ ಬ್ಯಾನಕ್ಕೆ ಮೆಕ್ಸಿಕೋ ಕುಂತ ಅತ್ಯ ಹಾ ಮೆದಾಸ್ ಅತ್ಯ ಕುರಿಯ ಹಂಗೆ ಅವನಿ ಆ ತಂಕೊಳ್ಳಿ ಎತ್ತರೆ ಲೂಯಿಸ್ ರೋಮೋ ಪೆನೆ ಗೋದಾತಿವ ಫೋಣ ಮಾಬೋಡ ಮತಿ ಮತಿ ಮಾಬೋಡ ಮತಿ ಮತಿ ಇದೆಯೇ ಲೂಯಿಸ್ ರೋಮೋ ಕುರಿಯ ಫೋಣ ಆದಿ ಬೋಳ ಗೋಲ್ ಕುರಿ ಮತಿ ಜಿ ಹೋಮ ಡಿ ಏರಿಯಾ ಗ್ಯಾರಂಟಕ ಮೆದಾಸ ಅರಿಯ ಕುರಿಯ ಜಿಲ್ಲಾ ಕುರಿಯ ಫೋಣ ಬಾದ ಬೋಳ ಗೋಲ್ ಏರಿಯಾ ಹೊರಸ್ಕೊದ್ದಿ ಹೆಣಸ್ ಮಾಬೋಡ ವಿಸ್ ಮತಿ ಮತಿ ಇದೆಯೇ ಇದನ್ನ ಹೆಮ್ಮಿ ಮೆಕ್ಸಿಕೋಗೆ ಒಮ್ಮೆ ಗೊತ್ತೆ ಸೂಟ್ತ ಅರ್ಮನ್ ಫ್ಯಾನಿಗೆ ಹೆಂಗೆ ಬದ್ದೆ ಇಂಗ್ಲೆಂಡ್ಗೆ ಕುರಿಯ ಬದಾತಿ ಕುಳಿ ಮಾರಗಳು ನೋಡ್ಕಾತ ಕುಳಿಮೆ ಕುರಿ ಅರ್ಮನೆ ಫೋರ್ಡ್ಲೇನು ಕುಳಿತಾನೆ ಫ್ಯಾನ್ ಮೆಕ್ಸಿಕೋ ಕುಳಿತೀನಿ ಬೋಳ್ತಾ ಫಾತ ಜಿಲ್ಲಾ ಕಾರ್ದೆ ಇಂಗ್ಲೆಂಡ್ ಕುಳಿತು ನಟ್ಟ ಇಂಗ್ಲೆಂಡ್ ಕುಳಿತಾನೆ ಬುರಕರಿ ಸಿಫಾಟೆ ವೆಟ್ಟಿದ್ದ ಫರ ಇಂಗ್ಲೆಂಡ್ ಕುಳಿತೀನಿ ಬೋಳ್ತಾ ಕುರಿ ಎಮ್ಮೆ ಹಾಫ್ ತರೆ ಎಮ್ಮೆ ಅನ್ನಿ ಆ ತಂಗಳ ಫಾತ ಎತ್ತರೆ ಗೌಡನ್ ಗೌಡನ್ ಅದಕ್ಕೊಳ ಫಾತ ದಿಂಬೋಳ ಅತ್ಲಾಗಿ ನಿಕೋಲಸ್ ರೈಲಿ ಅನಿಕೇಸ್ ಬೋಳೆ ಫ್ಯಾನ್ ಕುರಿಯ ಹಾಫ್ಗೆ ಮಿದಾಸ ಅರಿಮತಿ ರೋಗ ಯಾಕೆ ಫಹತನ ಅನಿಕೇಸ್ ಮೇಲೆ ಮೆಕ್ಸಿಕೋ ಕುಳಿತೀನಿ ನಟ್ಟು ಅದಾಮ್ತಾನೆ ಮೆಕ್ಸಿಕೋ ಕುಂತಿಯ ಫಾವು ಇಂಗ್ಲೆಂಡ್ಗೆ ಜಹು ಫಹ ಬ್ಯಾಗೊಳ ಫಹತ ನಿಕೋಲ್ಸ್ ನಿಕೋ ರೈಲಿ ದಿಂಬೋಳ ಜೈಹೆ ಪೆನಟಿರಿಯ ಕ್ಯಾರಿ ಮಾಡುವ ಕೊಟ್ಟ ಕುರಿಯ ನಾಸ್ ಸೆನ್ಸ್ ಹಾಕೋದ ಅನಿಫ್ರಾತ್ ಕೊನಾದ ಮಾಡ ಕೊನ್ಸಾಯ್ ಕೊನ್ಸ ಬೋಳೆ ಫ್ಯಾನ್ ಮೆತ್ರೆ ಜೈಲ್ ಆಫ್ ಎಂಡರ್ಸನ್ ಸೆನ್ಸ್ ಕ್ಯಾರಿ ಕಾರ್ಯ ಬೋಳೆ ಮೆಕ್ಸಿಕೋ ಕುಳಿತೀನಿ ನಟ್ಟ ಅನಿಫ್ರಾತ್ ಅನುಮತಿ ದಿಂಬೋಳ ಅತ್ಲ ಫಹತ ಜೈಲ ತಂಗಳ ಫಾತು ಕೊನ್ಸ ಎತ್ತರೆ ಅಣಿಕೇಸ್ ಕೊನ್ ದೀಫಿ ಕೊನ್ಸಾಯ ಕೊನ್ಸ ಗೇಹಿಯ ಜಸ್ತಾಯ ಸೆನ್ಸಕ ಅದಿಮಾಲ್ Gehi Jankes mulle van Fahad Gilla Kari Hori Kunsa Jassa England Half Tene Anasa Tarma Gilla Kunsa Difi Kunsa Arima Tere Ungo Kari Kuriyan Medino Saka Mourini Saka Bola Tanko Jassa Kari Hori Kunsa Rimbola Atlea Romo Atlea England Half Tene Vara Ritko Dimbola Kontra Kuriyan Solo Number Kontra Kulia Kunsa Ka Natto Fahad Tene Emburi Dani Kunsa Buri Ne Kari Jassa Tanko Le Fahad Medaya Sabun Dimbola Luis Romo Ever Fahad Cesar Can Sanchez Sanchez Janfra Tarima Tene Montez Cesare Atlea Kuriyan Sanchez Difi Medaya Sabun Fahad Tarima Tene Kuriyan Alvarado Here Armati Runga Vara carry half medal penalty carry at Dimbolatla, Kuria Gila Kurmati Kuntika Natuala Fanfra Tarmati Kurian Arika Sanchez, Bolefendam Trafajas Alvarado Atlavi ever Fatu Eteren Dimbol Sensaka carrying at the Mexico Kuntering at Lagging Eric Lira Moreni, Eric Lira Bolat Lagging half medals of England half the Marmon Kulem Kurian as Fahatu Sensaka carry Kuntri Jasali Kunsa and Fahatu Sensaka Teren and Cassisa Montez. Cesare Anfra Tarmat in Dimbola at Sanchez Kuria Dif half game Ding has Abu Mexico Kuntri at La Fata Gilla England, the Kuntri and Natuan Kas Fata Dimbola, Cesare at Lang Arimacha Gilla, Metro Carin Kunti Dimbola at Sanchez Mur and Fra Tarmat in England half there, including Alvarado, Alvarado Bolif and Fata Gilla, Tangole Fata, Anikas Marbara Fata Montres, Cesare Montres and Fra Tarmat in Dimbola at Sanchez half game Dias Abu England half there, including Eltre Bella, Naga Dimbola Penetri at the ring and Fra Tarmati Fanja Varia bearing Abu. Bear one with an idea of the Gosbear. Along England, I live me. Therese Hatterman to Kulev Miharmoti for Tama from London of James. Niccolo Reli Elani Reli Bolifas Kuri Gila Plenty Admantang Kurian asked Gila Eli Bol half Medasum Mexico Country in Bolo. That the golden ball just born a Medina carry makes a country England half and Kiri Kiri about her country at left and Luis Romo, Romo just say Fahatum and Casilla, Lira and Cas Roma just say Bola Roma at Lamid and Lira, Lira at Lang half Medas of England half and Kurigo San Fratan, Matting Dimbola, Puntra, Kola, Kuria, Devetta, Monetim, and Kuntri, and Rigor, Sakaga, and Natra and Dimbola, Penetri at Train, and number Kuntri, Bola Contra, Colaria, Bera Kiri, just a Mabra, Fata, Medasamo, Mexico, and Kuntri, England half and control Kola, and Saka, Kola, Madaguri, Cesares, and Kuria, Alvarado, Alvarado, and Fratan, Matting Kuria, Dimbola, Contra, Kuria, Sanchez, Kurimata, Kuntra, Alvarado, Alvarado, Kuria, Nagad, and Bala, Fes Bola, Fata, Ambra, Tangola, Kuria, and Arimat, Tiroga, Sanchez, the England half and Murray, Mexico. Anikas Alvarado, Alvarado and Kuria Jehilani Kariabu England, the Kuntan to Fahatum and Kas Divi. Sanchez and Ever Fatu Sensaka Dimal Dimbol. Cesare Montres at left. Everest Fatini. Eric Lira. England half three Mexico keeper Fiva Huria Kunti Motor. Lira Nagadimbo penalty at the bar with the keeper. Tankula Tankula by Raul Jimenez bowling Eri. Kuda Tankula bar we keeper from Marabola at left. At left, Eli Bola at left. Kurim Benin Rice. This and the East and Sakal carrying us half Medas and Matinoga carrying Gila, Divi, Bukio Saka, Motipanet, Mexico, half the Remorini, Area Treabo, Vade, Harry Kane, Bukio Saka, Nagadimbola, you have Fonuali, Hellingham, Bolon Korea Fonuali, the number, Kurian, Hamajila, Gold Area, Kari, whatever, the number, Jude, Bellingham, Korea Fonuali, Bola, Korea Fonuali, and Nasibus, and Varanagalamon, Huria, Kuruni, Mexico, Kuruni, Libun, Hamakan, Honey, Angle, England, Milan, G. Tiris, have one minute, Terega, Jude, Bellingham. Mihar Moti, England, Sulan, Kuriga, England, Mexico, Kuruntan, Vararanga, Kuramas, Hamalata Vesti, Hamalata, Ofatama, Samalata, Deva, Kuramudia, and Faku, Media, Gagara Kama, Nanakonja, Gagara, Fansavis, not the Tiria Community again, and Slipon Hani for Sateka, Ham of Kuria, Nabor, Penetry at the Rankurus called in Bukio, Saka, Kuria from Al Borakaria, George Bingham, Kuria from Al, Bolon, Kuria from Al, Husko, and Utigo, the area carrying. Vara Ditko area carrying a penalty, but a goal at Malakuria, Jila, Saka, Naga, Dimbor, Naga, Bellingham, Bolum, waiting for Korea for Wali. Mihar, England, Deke, Mexico, Kaladinuji. Kurum Fasani, Kurumati Huri, Saka, Naga, Gadarado, San Ari, and Natua, Laf, Horasco, Dimbor. Mexico, Mihar, Kurum Fasani. It is handmade for Tamam Kulev Miharmat. Mexico Kuruntering half and Fahata Dimbol. Cesaris at La Fanafrat and Met. Kuria Sanchez. And Dimbol at Laf England Kuruntering in Mexico Hamet and Athan Kuria Damter and Mexico Kuruntering Dimbol at Laf, the number Bellingham at Laf Divi. Kamerik Hedi Ken, Jasper Penetra, Annika, Devonabol at Laf, Kuria Jasper, Annika's Bellingham goal at telephone. Carry, carry, get the land of England to Miji. Tiris Havana Mirta Janica, Tiris Avana met Kotang Abor and Kas Golga telephone while lagging. England Mijihi, Tiris Avana met Nakas,
1: জুড বেলিংহাম করিয়ে ফোন আজ বড় দেবেন দাঁড়ো মিজে হিমিয়ার দে সুমাকুম করিয়ে মতো ইংল্যান্ড আদে মিহাস কো কুরিন সাল গুন দেন নেমি হামা মেক্সিকো কুরিন তিন ভার রাঙ্গাল মেক্সিকো কুরিন তিন মিহার ভার বড় মায়েসে বাইক কুরিন তিন বদু আঙ্গালা মে সবতি ভার রাঙ্গাল কুলেমু আননি কো ক্যারি ক্যারি গ দেন মজি দেম মানে কা ফুরতম দন জাহাগে আম কিক অফ কো গে নাস জাং উন তিন মেতরে বড় হো দাঙ্গাস হেরি কেন নাগা দিন বড় নাগা দিন গোল দেরি আগে মেদিং হা হিসাব গে আন কা হুরি বেলিং হাম মার মন কুরি ফোন ওয়া দি কিপার ডাইভার্স কুরি কা কারি ডিফেন্ডার কো সারা হেন মে সাতন জি বল দে গোল গ তেরি అందరినీ వామ కిక్ ఆఫ్ గా ఎవ్వెస్ వరకు కురుంతరి నువిస్న తిబ్బ ఇంగ్లండ్ కురుంతరి లిబుణ ఫురుసతికి బేనుకు మిహార్ మోతి దే సుమెగ్గ లీడుకు ఫుర్త మాఫ్ మిహార్ కులే ఫర్ తిరిస్ అమ్మినెట్ దేదండు స్మిజహాదిని జూడ్ బెలింగం అనికాస్ మెక్సికో ఇన్ కులం ఫషం మీదని মেক্সিকো কুলুন্তরিং কুলুম ফারহাগে মেদুনাম কার হুরে টিম কুলুন্তরিয়া গিলবাটো মোরাত লাফান ফরা তারমতিন দিমবড়াত না সানচেস কুরিয়া গস্তিরতিন কুরিয়া রমেতি রঙা কারিং কুরিয়া দিমবড়া পেনাল্টি রিয়া দিমাল বলে ফান কুরিয়া নানি আস এরিয়া তরে ওয়াদবে তো মাসে কো তাঙ্গলে ফাতো হাফ কে মেদাস আরমতিন দিমবড়া এফর এফর আরমতি তাঙ্গলে ফাতো সানচেস সানচেস লিরায় লিরান ফরা তারমতি কুরিয়া দিমবড়াত না মন্ট্রেস সিজারে মন্ট্রেস কুরিয়া দিমবড়া Sanchez, Joe Sanchez, and Fra Tarmati at Laf, Kuria goes penetrating carrying her country and contra collaborator carry the country and defa Kuribor and Kas Mexico country in Gresla after and attack Kuria Salva, at then Bellingham Korean Adio Tomasego Salva, Tangle Bar, we at Lafato, at Laf Vasquez, John Vasquez at La Kuria, carry her country, Jasal Lira, Lira Kuria Timbora, carry her Mexico country, Jasan and Larry Huri. Saka, I took a Jones and Saka, the man in Gresla after a leaf, a general Mexico. It is no moment for Tomafon Kulaif. దే సుమకం కూరిగి మోతి ఇంగ్లండ్ క్యారీ క్యారీగా తిరిగి సెవెన్ మీటర్లు అంటే తిరిగి సెవెన్ మీటర్లు అంటే దేదండ్రస్ జై జూడ్ బెలింగ్ మెక్సికోకి జయం హాఫ్కి మెదవర్ సెన్సక క్యారీ అది వెంటర్ ఎవరు అనుమతి లిట్ మోత్ జయం కొరియ ఫోన్ వాదని అల్వరాడో Alvarado Kuria from Alvaro Penalty Atrain, England Kuntin Bolton Defacto Area Bear, Mexico Kuntin Bolton Kuria, Devetta Molen Bolat, Lemmy, Carri, the Kuntin, Gordon at Lametre, Bolif and Fat and Burla Cardi, Mexico Kuntin, Natuanga, Natuan for Armat in Dimbola, England Kuntin Kuria, Anderson, Anderson Bolif and Dam Trecaria, Kuntin, Bola Berwi, and at Mexico Gelu, Medunga Carri, Eliclear, Eliclear at Le Marmon Hingala, Mexico, Hafter and Central Medunga Carri, Kurian as Mabres Fatum Divi. Cesare Sanchez Medunga Karen Kuria and Fat Armatin Hanamber Kuntri Bola Tlamidani Kuria Eric Deer Kuria di Gilbert Mora in England half train Mora di Mbola Armatin Wakanat Kurigos Naga de Veto Monikumate Sakaga Natojan Zibola Sakaga Gifago Tangas Bear Bear Kuri Mixo Kuntin at Luma Tlambol and Fajo Sakakuri Fala Bolin Penetri Admado Armaticana di Mano Armatin Wakan Leaf A German Mexico Penalty at the Rega, Mexico, Hatter of Fast Country, a bullet penalty point carrying Alvarado at the Raul Jimenez Bolacar Marco Lamitri. Alvarado Jimenez, Jimenez, Gurkana, Alvarado, Korea, Fono, Albola, Penalty, Gold, Tereki, whatever, Mexico, Kurentere, Korea, Fono, Albola. ഓഫ്സൈഡ് കമ്മിതെക്കി ഇംഗ്ലണ്ട് കുളുന്തരെ അന്നക്ക് എണ്ണ മെസ് ഗോലെ കമ്മിവി അത് മെക്സിക്കോ ഗോൾ ജി ബോള കുറിയ ഫോൺവാദി സോ നമ്പർ കുലിയൻ ക്യോനെസ് കുറിയ ഫോൺവാദി ബോള ഗോലെരി അത്തരേക ഫെനു ജുഹുമാക്കി എന്നെ കുറിയ ഫോൺവാദി ബോളെ ഗോൾ മതി ദാകട ഫോൺവാദി സാളി സ്തിമ്മണ മിനുത്തരേക മെക്സിക്കോ മെജി ഹിമുക ഫുർത്തമ അല്ലാണ്ടു കുലിയൻ ക്യോനെസ് മില്ലണ്ട് മെജാരൻ Nagadim Bola Alvarado Korean Nagadini Nagadim Bola penetrating gold at Terek Kuruntri Vetum Fatu penetrating Kari Kuruntri Korea Fonwali Kuyanes Korea Fonwali Mexico Miji Mihar Natijaki England Day Mexico Kulmutere Gold Kurmati Leaf Ejum Mexico Mexico Keeper Korea Fonwali 40 දෙමිනිට් කුලේෆ් මෙහාර මත කීපර් කුරිය ෆොන් වාලි බෝල රෞල් රංජ කුරිය ෆොන් වාලි බෝල පෙනටි ඇත් මාළු ඉංග්‍රීසි ලාත හාෆ් ෆරෙන් අඩ්මතින් බේරු මේ කුරිය මබන් බෝල හොද මසේ කුරිය මෙතු කොලුන්තරිය කාරිය කොලුන්තරිය ෆාග කොන්ස ෆාග ජී ෆාර මතින් බේරු වි කෝණ කේන බෝල ඒවර කුරිය බෝල තේ බේරු වෙ ෆේ යුලියන් ක්වෙනස් කුරිය ෆොන් වාලි ගෝල ඇකි බෝල ඇකි එක එල්ලඩ දෙලඩ මෙහාර ඉංගන් කුරිය සාලිස් ටිම් මිනට් මෙහාර මත කුලේ ෆර්තනා എല്ലുമൊക്കെ മെതിയെ ഇംഗ്ലണ്ട് എല്ലോ മീൻ പെനട്രി അതിമാൽ എല്ലി ബോൾ ലീല ബോളും കുറിയ ഹാഫ് മെതാസ മെക്സിക്കോ കുളുത്തിരി ബോളെ മെത്ര കുറിയ അൽവരാഡോ ദീപ് പെനട്രി സഞ്ചേസ് വണ്ണണി ഏരിയ എത്ര വെട്ടി ജെസി ബോൾ അല്ല അൽവരേസ് സഞ്ചേസ് നഗാദി ജെ ബോൾ ദേവന ഫാർ ജാമ സഞ്ചേസ് വെട്ടുണി ബോൾ ദേവത്തെ

0: ඉතුරුවකු තෙරෙ මෙහර එකම තෙරෙ ෆස්මේට් කුලේ අදේ බයි මිනිට් ඉංගලන්ඩ් වනි තින්නට ජා මෙක්සිකෝ වනි දෙලට ජා කොම්ම ටීම එක එපනටි දීසවෙ කොම තෙරෙ මෙක්සිකෝ කොන්ත්‍රේ මෙ හාෆ්තර මෙතුන කාරින් බෝලත් ලැඟස් ඉංගලන්ඩ් හාෆ්තර වදලා සින්ස කතර නිකමගෙන ඇස් මෙතර ජේලා ෆනිෆ්‍රා තනමති හුස්කොල්ද හදී ගදරාඩෝ එන කාරි හොරි ෆිඩල් ගෝය ෆිඩල් ගෝ බෝලත් කුරේ නාදම පෙනටරි අතරේ මේ කොන්ට්‍ර කොල්ද ඕව හෙඩ කොන් කුරේ ෆොනා ජී බෝලින් දස් ලක් කුන් තින්ගල කුන් තින් දිෆා කොෆි ෆා ගෝබ මෙක්සිකෝ සින්ස කද මාද මෙති රෝගා කාරින් කීපර නිකම බෝලත් කුරේ ජස්සාලි කාරි හොරි කුන් ත්‍රියා ඉන් ඇල්වරෙස් බෝලත් ලෑග හාෆ් මෙදා සම කුරේ ඉංගලන්ඩ් හාෆ් තරේ මොනිස් මොරෙන් මෙතරෙන් ෆිඩල් ගෝ ඉංගලන්ඩ් හුරියා කුන් ත්‍රි මෙහර ඩිෆෙන්ස් ෆෑ බම්බර් ගදරාඩෝ ෆහතු ෆිඩල් ගෝය ෆිඩල් ගෝ කේවර ෆහත නම ෆහත අල්වරෙස් අද සීදා ගෝලාද මේ ෆොනෝ මාසේ කුරි කුමතිරු ඉංගලන්ඩ් කුන් ත්‍රි ගජීව අනික්කස් මෙක්සිකෝ හාෆ් තරේ මෙදා සම ඒරියා තරේ ඒරියා බේරනික මර කීපර කීපර තිරිතින් කුරිය දිම්බෝල අත්ලෑන් ලීරා මොරෙන් ලීරා කුරිය සෙන්සගතරේ අල්වරෙස් ලෙස් ගෝල් ඉන් සෙන්සග කරින් ගෝස් දැන් සෙන්සග රෝන් කරින් දීෆි ෆිඩල් ගෝ ෆිඩල් ගෝ හා මෙදා සම ඉංගලන්ඩ් හාෆ් තරේ ගස් මෙතරෙන් කුරිය අනික්කස් අල්වරෙස් අල්වරෙස් කුරිය ලීරාය ලීරා කුරිය අල්වරාඩෝය අල්වරාඩ පෙනට බෝල කොන්ට්‍රා කොලා ෆාතුන් ලීරාය ලීරා අල්වරාඩෝය දීෆි කුරුමතිය බේ ස්පෙන්සර් බෝය ගොඩොන් නබයි දෙකොන් තෙන් නට්ටෝ නගා දෙවේත ෆාද ජීල්ලා නගාදෙන් ෆරිකොල්ලා දෙෆාර් තින්ෆස් ෆරිකොල්ලා කුරිය ෆාත දීන්සාලි බෝල මාබඩ ෆාතුන් ෆෙඩල් ගෝ මෙදුතරෙන් මෙදුමුනි මෙතරෙන් බෝල තෙන් ෆෙඩල් ගෝ ඇස් අනෆර තර්මතින් දීෆි ලීරාය ලීරා නගාදෙන් මෝල හුස්කොෆ මෙදිනි ගලරාඩෝ පෙනට කාදම ෆර්ස් කේන්සර් බෝල කුරුමතිග එනක නට්ටෝ නගාදෙන් බෝල පෙනට පෙටි කාර කුරිය ෆොනවාද බෝල මාබඩ මතිමතින් දීයි හුරස් දණ්ඩිමතින් බේර දී මෙක්සිකෝ කොන්ට්‍රින් කුරේ ෆොනාඩ ගෝල් කුර්මතින් ලීෆේ ජෙහුමෙ වරිට ගෝ බාලා රාහුල් හිමනෙස් කුරිය ෆොනවාලි බෝ මෙච් නිමෙ මිහාර මොති ගෑගෙන ක ෆස් මිනිට වෙ වහුවා වන් සාලිස් ෆස් මිනිට කුලේ වෙගෙන් 11 මිනිට ඉතුරු බව තුතුර දී ෆොනි ඒක තරෙන් හැම් මිනිට කුලේ ගෑගෙන ක 4 මිනිට බෑවර් මිහාර මොණනි ඉංගලන්ඩ් තිනේ මෙක්සිකෝ දේ ඉංගලන්ඩ් මිහාෆ්ග දෙකේ රැක්කඩාකේ දෙකුන් තුන නැකෙන කුලෙනිස් ඉංගලන්ඩ් වෙල් මෙක්සිකෝ හාෆ් තරෙන් එල්ලි බෝල රෝජර්ස් කොන්ට්‍රෝ කොල්දනි කාරබල් මෙක්සිකෝ කොන්ට්‍රේ රෝජර්ස් කොන්ට්‍රෝ කොල්දා කොල බෙලිහම් මොඩෙනි බෙලිහම් කොන්ට්‍රේ දාම් තරෙන් තම බෝල බේර්වි හාරි මෙක්සිකෝ කොන්ට්‍රේ කාර ජීව ලේෆෙන් එල්ලු මේ සමර ජම ගෑගෙන් රෙෆ්‍රි කාඩ් දැක්කෑ බදල් කොන්ත්‍රේ උතර කීපර නමන හේන මෙච බෙලියම් කුරිය දින් බෝල පෙනටි අදමා කර කොන්ත්‍රිය රොජස් බෝල තැන් කුරිය දෙවේ තමන එතන මෙක්සිකෝ කොන්ත්‍රේ දිෆා කුරිය ෆොන ඔෆ් දාලා හාෆ් ගේ මෙදාම් වර සෙන්ස ක අදමා ලවන කස් ඉංග්ලන්ඩ් කොන්ත්‍රේ බෝල තැ බෑක් වල ෆාත ඒරියා බේර නික මෙහුරි කීපර දීෆි කීපර බෝල කොන්ත්‍රේ ඒරියා තන කීපර අදලා මත මතින් කුරිය ෆොන වාදි බෝල හාෆ් ගේ මෙදා වර පෙනටි කැරි මිස් හාෆ් ඩි ඒරියා කැරි මොන බෙලියම් එන කුරිය ෆොන වාදි බෝල ෆර ඒරියා තන ලිබුනි කීපර Johan Vesquez and Herr Moticar da Caf in Mexico country bola tan kuria Alvarado kuria din bola penalty man bola libeto mase kurini card dia Spens difa kur bola dia kontra kos corner ka berwi dihavana corner Mexico libe mechuge barawana corner me fawa fuge saalis first minute hamwege ithur bagutu 11 minute tren 9 minute ge agana kam mehar kulef baaki 2 minute hen har moti මෙක්සිකෝය මෙච්චු ඩ්‍රෝ කොල්ලම ලීෆයි ෆෘසතේ කෝනර මෙහර ලිෆ මෝති මෙක්සිකෝ කොන්ත දනු බැරු වෙට්ටිෆා බයි මෙෆ්‍රයන්ගේ කුන් කුරිය ගෙන්ද නගාදින් බොල බොලුන් කුරිය ෆොනද ගෝදරි ඇත්තරෙන් කීපර් ෆොන් මාරා ගෝල් රොගමතින් කැහවද කීපර් ෆොන් මාරා බොලත් ලෑ එම්ම ෆහුන් ලිබුණු වගුත් කොළු දෙන් ගෑගණක දන්නවය දෙම්මෝති දොළුමිනටෙන් හැවරස් මදු වගුත් කොළෙන් මෙච්චිනෙමේ කුරේෆොනවාදි කීපර් කුරේෆොනවා මෙක්සිකෝ හාෆ් තරෙන් ඉංගලන්ඩ් කුරුන්ත්‍රේ ෆ්ලැග ජීව දී ගුරන් ෆ්ලැග ජීව බේර වි බෝ මෙලිහම් ෆ්ලැග ජීව බෝල බේර ಮೆಕ್ಸಿಕೋಗೆ ಬದಲು ಕುಂತರೇಕ ಏನ ಬೆಂಚ್ ಕಾರಿ ಹುಟ್ಟ ಬಿಂದು ಕಾಡ್ದ ಕಾರಣ ಅದರ ಬಾಡು ಅದರಾಡು ಬೋಳ ಹತ್ತಾಯ್ ಕುರಿ ಹೆಂಗ ಸ್ಪೆನೆಟ್ರಿ ಕ್ಯಾರಿಂಗ್ ಕುರಿ ದಿಂಬಳ ಮಾ ಬೋಡ ಬಾರ್ ಬೆಂಜ್ ಹಿಂದಿನ ಕುಳಿತರೆ ದಿಫಾ ಕುರಿ ಫುಣಾ ಬಾರ ಮೆದುನು ಕ್ಯಾರಿಂಗ್ ಎಸ್ ಮೆದುನು ಹುಡಸ್ಕೋ ಮೆಕ್ಸಿಕೋ ಹಾಫ್ ತೆರೆ ಮೆಕ್ಸಿಕೋ ಕುಳಿತರೆ ಬೋಳಕೊಂಡ್ರೆ ಲೀರ ದಾ ಕುರಿಯ ಮೆದುನು ಕ್ಯಾರಿಂಗ್ ದಿಂಬಳ ಹತ್ತಾಯ್ ಅಲ್ವರಾಜ್ ಅಲ್ವರಾಜ್ ಮೇಮು ಆಸ್ ಕುರಿ ಅನುಫ್ರಾತ್ ಅನುಮತಿನ್ ದಿಂಬಳು ಗದರಾಡೋ ಕೊಂಟ್ರೋ ಕೊಲ್ಲ ಫಹತ ಜೀಲ ತಂಗಳ ಫಹತ ಫಿಡೆಲ್ ಫಿಡೆಲ್ ಲೀರಾ ಲೀರಾ ಫಿಡೆಲ್ ಕೋ ದೀಫಿ ಮೇತ್ರಿಂಗ್ ಅನುಫ್ರಾತ್ ಅನುಮತಿ ಅಲ್ವರಾಡೋ ದಿಂಬ ಪೆನಲ್ಟಿ ಎಕ್ಕಾದ ಎಮ್ಮೆ ಫಾವ್ ಹೋಗುತ್ತಕೊಳ್ಳೆ ಎಮ್ಮೆ ಫಾವ್ ಮಿನಿಟ್ ಮಿಹಾರ ಮಿಹಿಗಾನಿ ಕುರಿಯ ನಗಾ ದಿಂಬಳ ಪೆನಲ್ಟಿ ಜೊತೆ ಗೋಲ್ದರಿ ಹತ್ತಿರ ಮೆಕ್ಸಿಕೋ ಕುಳಿತರಿ ಕುರಿಯ ಫೋನೋ ಆದ ಬಳ ದಿಫಾಕೋ ಪೆನಲ್ಟಿ ತೆರೆ ಬೇರೂ ಕುರಿಯ ಫೋನೋ ಆದ ಬಳಕೆ ಮೆಕ್ಸಿಕೋ ಕುಳಿತರಿ ಅತ್ತಾಫ್ ಅನುಫ್ರಾತ್ ಅನುಮತಿ ಸರ್ ಮೆದುನು ಕ್ಯಾರಿ ಫಾಜ ಲೀರಾ ಮುರಳಿ ಲೀರಾ ಬೋಳ ಕೊಂಟೋಗ ಬೋಳೆ ಫ್ಯಾನ್ ಕುರಿಯ ಮಿದನ್ನಿ ಇಂಗ್ಲೆಂಡ್ ಹಾಫ್ ತೆರೆ ಅನುಮತಿ ಬೋಳ ಫ್ಯಾನ್ ಕುರಿಯ ಗುರ್ಸ ಕಾರಿ ಹುರು ಕುಳಿತೀಯ ಜಸ್ಸ ಅಲ್ಲಿ ಬೋಳ ಅತ್ಲಾಗ ಕುರಿಯ ಗಿಟ್ರೇಜ್ ಅನುಫ್ರಾತ್ ಅನುಮತಿ ದೀಫಿ ಫಿಡೆಲ್ ಕೋ ಫಿಡೆಲ್ ಕೋ ಅಲ್ವರೈಸ್ ಅಲ್ವರಾಡೋ ದೀಫ್ ಕುರುಮತಿ ಅಬ್ಬೆ ಸ್ಪೆನ್ಸ್ ಅಬ್ಬಾಯ್ ಗೋಡೌನ್ ಅಬ್ಬೆ ದಕ್ಕುಣಿ ನಟ್ಟು ಫಾದ ಇಂಬೋಳ ಏರಿಯಾ ತೆರೆ ನಗಾದೆ ಮಸೆ ಕುರಣಿ ಕುರಿಯಂಗ ಬೋಳ ಅನಿಕಸ್ ಗಿಟ್ರೇಜ್ ಅತ್ಲಾಗಿ ಮೆದುತರೆ ಬದಿಗೆ ಇಂಗ್ಲೆಂಡ್ ಹಾಫ್ ತೆರೆ ಕುರಿಯಂಗ ಕಾರಿ ದಕ್ಕುಣಿ ನಟ್ಟು ಫಾತ ಎಂಬ್ರಿಲ್ ಆಫ್ ಅನುಫ್ರಾತ್ ಅನುಮತಿ ದೀಫಿ ಅಲ್ವರಾಡೋ ಪೆನಲ್ಟಿ ಕಾಣದ ಮೇಲೆ ಕಾರಿ ಕುರುಮತಿ ಅಬ್ಬೆ ಸ್ಪೆನ್ಸ್ ನಟ್ಟು ಬೋಳಿ ಫ್ಯಾನ್ ಕುರಿಯ ಜಿಲ್ಲಾ ಕುರಿ ನಗಾದೆ ಬಡ ಗೋದರಿ ಎತ್ತರೆ ಫಿಲ್ಮ್ ಜುಡು ಬೋಳ ಮಿಫಾರ ಕುರಿಯ ಫೋಳ ವಾದಿ ಬೋಳ ದಂಡಿ ಕ್ಯಾರಿ ಇಲ್ಲಾಫ್ ಇದೆ ಗೋದಿರ ದಂಡಿ ಕ್ಯಾರಿ ಕ್ಯಾರಿ ಇಲ್ಲಾಫ್ ಇಂಚು ಕೊಳ ಹಾಕಾರ ಇಲ್ಲ ಬೋಳ ಬೇರುವಿ ಬಾಳ ನಿಂತ್ಕೋ ಬ್ಯಾಲ ಜಸ್ಸ ಅದು ಬೋಳ ಬ್ಯಾಕ್ ಒಳ ಫಾದ ಜಸ್ಸ ಅಲ್ಲಿ ಕುಳಿತರಿಯ ಕೋಣರಕ ಬೇರ್ಬೇಕಂದಿ ಎಗಾರವಣ ಕೋಣರು ಮಿ ಮೆಕ್ಸಿಕೋ ಅಲ್ಲಿ ಮೆಚ್ಚುವೆ ತೇರವಣ ಕೋಣರು ಕುರಿಯ ನಗಾದಿನ ಕೋಣರ್ ಪೆನಲ್ಟಿ ತೆರೆ ಮಿಫಾರು ಬಂದು ದಿಫಾಕ ಬಳಿ ಏರಿಯಾ ಬೇರೆ ಏರಿಯಾ ತೆರೆ ಕೊಂಟ್ರ ಕುರಿಯ ಫೋನ್ ಆದಿ ಬೋಳ ಅನಿಕಾಸ್ ಕುಳಿತರೆ ಜೇ ಫಣಕಾಸ್ ಬಿ ಜೇ ಕುಳಿತರೆ ಕುರಿಯ ಫೋನ್ ಆದ ಬೋಳ ದೇ ಗೊತ್ತಾಗ ಕೋಣರ ಕಣಕಾಸ್ ಬೇರು ಎಗಾರ ಮೀಟ್ ಕುಳಿ ಫುರಿಹಮ ವೇಗ ಮಿಹಾರ್ ಮಿದನಿ ಬಾರವಣ ಕೋಣರ್ ಮಿಹಾರ್ ಮಿ ಎಗಾರ ಮೀಟ್ ಇತರ ಹೋಗುತ್ತೆ ಇಬ್ಬನಿ ಎಗಾರ ಮೀಟ್ ಫುರಿಹಮ ವೇಗ ಮಿಹಾರ್ ಬಾರವಣ ಮೀಟ ಕುಳುಂಬಿದಾನೆ ಕುರಿಯ ತಿನ್ನಡು ದೆದಂಡು ಇಂಗ್ಲೆಂಡ್ ಕುರಿಗೆ ಮತ್ತೆ ಕುಳಿತರೆ ಮದುಕೋ ಇಂಗ್ಲೆಂಡ್ ಕುಳುಂಬಿದಾನೆ ಎಮ್ಮೆ ಫಹು ಫುರ್ಸತ್ತು ಮೆಕ್ಸಿಕೋದಿವೆ ನಗಾದಿ ಕೋಣರು ಗೋಲ್ದರಿ ಎತ್ತರೆ ಕೀಪರ್ ಆತನ ಬೇರೆ ಕೊಲ್ಲಿ ಬೋಳ ಏರಿಯಾ ಬೇರೆ ಓಮ್ ಹಾಕಿ ರೆಫ್ರಿ ಕರೆಗೊಂಡು ಫುಮೆಲ್ ಹಾಕಿ ಮೆಚ್ಚುಗೆ ಕುಳು ನಿಮಗೆ ಮಿದಿಯೈ ಇಂಗ್ಲೆಂಡ್ ಮಿ ಮೆಚ್ಚು ತಿನ್ನೆ ದೇಕು ಕಾಮಿಯಾಬ್ ಕೊಕ್ಕು ಎಕ್ಕುಳಿತರೇಕು ಮದುಕು ಫಹಾಮ್ ಫೆರಿಗೆ ಕುಳು ಮುಂದಿಯ ಇಂಗ್ಲೆಂಡ್ ಮೆಚ್ಚು ಕಾಮಿಯಾಬ್ ಕೊರಿ ತಿಲ್ನಾಡು ದೇದಂಡು ಅದೊಂದು ಅಣ್ಣವಾಣಿ ಇಂಗ್ಲೆಂಡ್ ವರ ಮಿರೇಹಮ್ಮ ನಸೀಬುಗ ಅದೇ ಮೇದು ಏ ಮೆಚ್ಚುಗ ಮೆಕ್ಸಿಕೋ ವರ ರಂಗಳ ಕುಳಮೆ ಎಮಿಯನ್ನ ತಿನ್ನಡೆಗೆ ನೋಡಿ ದೇದಂಡಿಗೆ ತಫಾತ್ ಫಾತು ಹೆಂಗಿರುವಿ ವರಂಗ್ ಹಿವ್ವರು ಕೊಕ್ಕಿನ ಕುಳು ಮುಂದೆ ಅವನು ಫಾಹ ಕುರು ಹಮದ ತಕ ಬೆಲೆಯ ಇಂಗ್ಲೆಂಡ್ ಬರಗಿನ ಹಮದ ದಿ ಎಹನ್ನ ವೆಸ್ ದೆಂಗ್ ಮಿ ಮುಬಾರಾತ ಕುಮ್ಮಗುತ್ತೆ ಮಿಹಿಸಾ ಮುಂದೆ ಮೆಕ್ಸಿಕೋ ಮುಬಾರಾತ ವಕಿವಾಂಜಿ ಮತ್ತು ಇಂಗ್ಲೆಂಡ್ ಮೆಚ್ಚುಕ ಆಮಿಯಾಮ್ ಕೊಫಮ್ ಮಾಡಿ ಅವನು ಮಿಹಾಯ್ ಸಾಬು ರಮೀಜು ಅಹವಾಲ್
1: ಕೊಂದ್ರ ನೇಬಾ ಹಿಪಾಟಲ್ ಜಿಹೆ ಮೆಚ್ಚುತ ಮಾಡಿ ಮಿ ಅಣ್ಣನ ಮಿಹಾರ ಎತ್ತ ಅದು ಕೊಮ್ಮೆ ಯಾಕಸ್ ಅಳ್ಮೆಂಗ್ ಮಿಯದು ಗಿನಸ್ ದೆಂಗ್ ಹಮ ಜಿಹಿ ಫ ದೆಂಗ್ ರೇಗ್ ಮೆಚ್ಚು ಮಿಯತಿ ತಂಕೊಳ ಫಸೆ ಫಹೆ ಜಹರ್ ಫಹ ಮೆಚ್ಚ ಅಳ್ಮೆ ನಮ್ಮ ಫಸೆ ಹೈ ಜಿಹಿ ಫಹ ಮೋಸಂ ಗೋಸ ಇಂಗ್ಲೆಂಡ್ ಮೇವಣಿ ದೇ ತಿನಗೆ ನತಿಜೆ ಹಾಕು ಕಾಮಿಯಾಬ್ ಹೋದ ಇಂಗ್ಲೆಂಡ್ಗೆ ದೇಲಂಡು ಜಹಾ ದೀಫ ಮೇವಣಿ ಬೆಲಿಂಗ್ ಹಮ್ ದೆಂಗ್ ಖೇನಾಣಿ ಲಂಡು ಜಹಾ ದೀಫ ಮೇವತಿ ಅದು ಮಿಹಾಯ್ ಸಹ ಮೇವತಿ ಅಳ್ಮೆಂಗ್ ಮಿಯದು ಗಿನಸ್ ತಿಮಂಗ್ ಎಂದ ಮಿ ಮೆಚ್ಚು ಗಿನಸ್ ತಿಮ್ಮಟ್ಟ ಕಾಳ್ಮೆಂಗ್ ಎಂದ ಪ್ರೋಗ್ರಾಮ್ ನಿಮಕ ಹಮೆಂಗ್ ಆಸ ದೆಂಗ್ ಮಿರೇ ತಿಬೇ ಫುಣ್ಣ ಅಳ್ಮೆ ಬದಲ್ ಖುರಾನ ಮಿರೇ ಬದಲ್ ಖುರಾಯರು ಬಾರ ಜಹಾರು ಅಳ್ಮೆಂಗ್ ತಿಬೇ ಫುಣ್ಣ ಬದಲ್ ಖುರಾನ ಬದಲು ಕುರಾರು ಅಳಮೆಂಗ್ ಮಿರೇಗೆ ಮೆಚ್ಚಕ ಬ್ಯಾಲ್ದಾರ್ ಮಿರೇ ಕುರಿಯಂ ಹುರಿ ಮೆಚ್ಚ ಹೋಗ್ತಾರೇಗ ಮಿಹಿಮಿನಿ ಪೋರ್ಚುಗೀಸ್ ಸ್ಪೇನ್ ಬದಲು ಕುರಾ ಮೆಚ್ ಮೇ ವರ ಫೋರ್ಗದ ಮೆಚ್ಚ ಗೆಂದಾಣ ಪೋರ್ಚುಗೀಸ್ ಇನ್ ಸ್ಪೇನ್ ಬದಲು ಕುರಾ ಮೆಚ್ ಮಿಯೋತಿ ಮಿರೇ ಬಾರ ಜಹಾರು ದಿಂಗ್ ಹಮ ಯಾಕೀಗ ಅಮೆರಿಕಾಯ ಬೆಲ್ಜಿಯಂ ಬದಲು ಕುರಾ ಮೆಚ್ ಮಿಯೋತಿ ಮಿರೇ ಫತಿ ಫಹಿದ್ ಜಹಾರ್ ಎಮ್ಮೆ ಎಮೆಚ್ ತಕ ಯಾಕೆ ಬದಲು ಕುರಮುಗೆ ಉಮ್ಮೀದುಗ ಹುಯ ಬೇಫನ ವರ ಉಫಾವರಿ ಅಮಾನ್ ದುಹಾ ಕೆದಮು ವಕೀಲಾನ ವಸ್ಸಲಾಮ ಅಲೈಕುಮ್ ವರಹಮತುಲ್ಲಾಹಿ ವಬರಕಾತು.

0: அத்தனத்துக்கு ருபியா ஏத கொல்ல கொம்பு தெமாக்கும் உரிதுவும் ஏடிவியும் ஹோதம்
1: දිවි කියවා කොදින්න කියවුම් එහිය රේඩියෝ මුදර්රිස් ඉස්ලාම්
2: මේ මිහාරති කුදින මැසක නිවිච්චත
3: ලබා
2: එහෙම ෆුරතමා යාණියා කියල්දි බන් යාණියා ෆාහගවි එක්කමෙ
4: මිස්තකොන් කොෆාවා හොරිහා අමලගේ හිසාබ බල්ලවාණ දුව එක්ක
1: දිවිහි ඉස්ලාම් කියවුම්ක ඉතුරු එහිය රේඩියෝ මුදර්රිස් සානවි දිවිහි
2: ගටින් හෙඳුන නුවගඩි ෆනරමින ටසෝම් ටේකින් තොනි ජේහරාජ්ජේ කාට
5: අදුගේ රාජ්ජේ

දෙකඩු හමහම වෙගෙන් නුවේ එබහී කඩුගේ ලොනු ගඩායි කෝරුගේ මීරු ෆෙන් හමහම වෙගෙනෙන් නුවේ මී මීරුකම් බොඩු බුයිම ෆසේහ මීරු ෆෙන අදි මී ලොනුකං ගද ලොනු හිති ෆෙන අදි එයින් කොම්මෙ තැනකුන් තියබෑ මීහුන් තාජා මස්කම්ුවේ අදි තියබෑ මීහුන් අලා උලේ ගහන එකඩුන් නෙරමුයි අදි එකඩුගා ගොස් අයිස්වා උළඳත තිබා දෙකේ නුවේ එයි තියබෑ මීහුන් එකලාගේ ෆවුලු වන්තකමුන් එදිගතුමට්ටකේ අදි තියබෑ මීහුන් ශුකුරු කුරුමට්ටකේ

අදි ෆාෆවෙරි එවවෙස් නෆසේ එහෙන් නෆසෙක්ගේ ෆාෆයෙන් වූ උෆුලා නැති. අදි ෆාෆයින් බරුවෙෆාවා නෆසේ එ උෆුළුමන් එහෙම් ෆරාතක ගොවියෙස්. එයි ගෑතිමාගේ කම්ගේ අහුළුවෙරිය කම්ගා වියෙස්. එයින් හම එකච්චෙවෙස් නො උෆුලේ නැතෙ. කලේග ෆානු ඉන්දාරු කුරව්වාකං කශවරි නොෆෙන්න තාංගා එවරෙන්ගේ වෙරි රැස්කලාංගිය බිරුවෙතුවේ නමාදු කායිම් කොන් උරේ මීහුන් නශෙ. අදි කාෆිරුකමුන් තෝහිරුව ගන්න මීහ ෆහෙ එමීහා තෝහිරුවේ ගන්නකං කශවරි ඒනාගේ අමිල්ල නෆ්සටකේ. අදි එඹුරි දියුම් වනී අල්ලාහුගේ හළරතශේ.

0: ගඩින් හවිර හතරග 30 මිනිට් අඩ සොමතිය ගෙන්දවණි දිවේ රාජ්‍ය කාට
1: මේ ආම්මක හොරියා උමර ෆරේක තයාර කරවා ප්‍රෝග්‍රෑම් එක.

0: ಎಬವಳೆ ಎಬವಳೆ.
1: ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಂ. ಹುರಿ ಹಾಕುದಿಂಗೆ ಹಾಲು ಕೀನೆ ಪಾತಂದ ತುಂಬಿದ್ಕೊಳ ಹುರಿ ಹಾಕುದಿಂಗೆ ಹಾಲು ಎಸ್ ರಂಗಳು ಅಣಿಕಮ ಹಿಂಗೆ ಮೆಹಫ್ತಾಗೆ ಸ್ವಾತಂತ್ರ ತಮ್ಮ ಬದ್ದಲ್ ಕೊಲ್ಲಿಯೇ ತೆಗುದಿ ನ ವಾಕ ಗೆಣಿಸ್ತೇ ತೆಗುದಿ ನಂಗೆ ತ ಮೆಹಫ್ತಾಗೆ ದತ್ತ ಮೇಳಿನ ಮುಳಿ ಆವಾಕೆ ಗೆಣಿಸ್ತೇ ಮೆಹಫ್ತಾಗ ಮಿ ಗೆಣಿಸ್ತೇ ವಾಕಾಗೆ ನಮಕ್ಕೆ ಏ ಬಾದಲ್ ಹಿಂಗೆ ಅಡು ಹಚ್ಚೆ ಕುದಿನ್ನೆ ಮಿ ವಾಕಾಗ ಮಿ ವಾಗುತ್ತಿಗೆ ಎದ್ದು ಸರಿ ಕೊಳುನು ಬಕರಿಯಕ ಗೇರಿ ಹಿಂಗೆ ಮಿ ದೇತಿ ಮಿ ಹೆಂಗ ಮುಳೆ ಮುಂದೆ ಅನಿಕೋ ಎದ್ದುವ ಹೆಗ್ಗ ಮಿ ವಿ ಗೊತಕಿ
2: ಮತಿ ತಣನಿ ಮಶಂಗ ಮಾಡಿ ತಾತು ಗುಣ್ಣು ಕಮೆಣಿಕ
3: ಅದೇ
2: ಅದೇ
4: ನೀರು
2: ದಕ್ಕನಿ ವಾರೇತೀತ ಕಾಕು ಕಾತು ಮಿ ವಾಕ ಬುನಾಡಿ ಮಾ ಎಕ್ವೆರಿನ್ನೆ ಕಾಡಾ ಅಸ್ತೂನ್ಯ ವಾರೆ ತುಣಿ ಕೊಲ್ದಾಫಿ ನಸೀಬೆ ಕಾಡಾ ಅಸ್ತೂನ್ಯ
3: ಇದೆ ಯಾರ ಕಮೆತ್ತ
2: ಅನೇಕ ಕಮ್ಮಿ ಯಾರು ಕೇನೆವಿ
3: ಅರೆ ವೇ ಮೇರ ಅವಿದೆ ಫಸಾನೆ
2: ಏಕಮಕುವಾ දැන් කලෝයන් උදකුණවා කමෙන් එතෙන්නු අදේවස් ආර්මෙන් ගැමිද පාරුකනුවා කංක
3: එකමකු කනෝමෙන් නමස් පෝහිවාන මොලි කෑ දාතම්ය ෆෑබනි ඕනමියස් තෙමනි ෆිනිවියස් තෙමනි අගේ කෑගේ හම්මියෝ හලාකුවනි එතනු සලාමෙ වෙගෙන් දෙවේනි කොංගෙර කොම්බා
2: ගෙරියා මා කලෝ කිකුරන් දස් කුරානි කොංගිර කුත
3: මයි බවලෙත්ත කැත්තරේ වන්නේ කික
2: මා හ ඉංගේ නමති හෙංලේ නේද දිමාවා කංක මා කුලෙන් දස් කුරන් වානේ
3: මා මේ උලනේ නෝ
2: ති උලනේත අබත ති ඔන්න නීරුලි කදේෆා ගුරුකට වේම කුරීතු අවකට වේකේ මමි හවන් අඳන්නේ තුනිත
3: අනා වේම එකම බදල් ආදේත
2: එන්නේ නුමි කියනි ඒකංකමේ ආරුමෙන්න බදල නුකුරේ වේනේ
3: මත්වා කනොදක්ක බල
2: මේවා කනොදක්ක එනවා නෙන්නු කලෝ එව රුලිකද වේ මා උනා සින්්‍යකි දුනියේ ආත එහවද බදවසොන්නානි එහින් දුනියේ දවරු වඤ්ඤා එකන් එකතන් හිගානේ මා
3: හන්නත් එකන් ගේ
2: දැන් කීවේ අබදු ෂකුවා කුරණි ෂකුවා කුරීම මාලි බෙන ෆෑතයි හින්නම ජෙවුමේ එබව එත්තා
3: එන්න නකලේ කලෝ තිතා වෙකෙන් නිදා බල කලෝය කරාමෙන්ටු
2: ෆිනිවුම වර හෝනු වේ මහන්න රඟ එකමකු ෆිනිවුම කීවෙස් ආරුමෙන්න ශක්කුවා කුරුමුගේ ජාකො එක්කමේ නූ
3: හර
2: කොන්දාක මඩුකුරේ
3: අතන මච්ච මෙදනේ කලෝ නිදේතෝ බලා
2: මෙහර කලෝය කනි තන්තන ෆොනුවන් ආරෙම් පිරු කනේ මඩුකුරේ ආරෙම් ස්ථාන මඩුකුරේ ආරෙන්ගේ කුවර කෙරිය විස්නා දේනි කිනෙපා දුනිය ගොලේරු කංකමා දිමාවන් ඒකමකු කෙත්තරිවා වානෙතා එවෙස් හාලතේ තායිමියෙන් නුවානේ තායිමිකු කමෙවියස් කෙරිය කරංගලෙන් නුවානේ මිහකිකෙ කෙරිය විස්නා දේ අදානි කිහිනෙපා
0: කිනෙවි
4: පල බකරිය කිනෙවි හෝ බල කෝකියකට දියෝටි
2: හියල් කුරේ වෙනත ආරෙන්ගේ කුරේ කේරිය කමුදා එක්කම වෙස් නෝවේ එම් වේ කමාමි විස්නනි
4: අමිතස් වාරේ වෙනස්
2: ආකි කුරානි කෙරිය විස්නා දෙන කොතේ විස්නේගි කින් ආරෙම් මෙවුලෙනි කිනෙ නතානි මා
4: දෙකම බොණනෙච්ච අහතකන් හම ඒ කොතක විස්නේගි වින්න උණ කි දුණියගේ ආදවිය
2: එහන්නේ ආරෙම් විස්මි කියනි එකම කොහමනු විස්නුනු ආබදු උන්න නීරුලි ඇස්ෆා මා දෙන්නු පුනේ රුලි කදවා තිමි හරු කෙරි පාලි වම් වෙස් ෆෂේෆි
4: එහේ
2: යකේ
4: මිස්ටර්ලේ
2: කාලකී බස් පුනහවහ උදු ඉනු ෆෙන්නේ ඉසබගොස් කෙල්ලේච්චේ
4: අර තේබල සහරුක ඉරුකොයකු ඉදලස් පානෙන්නු මෙහෙම් මිපුනි මිහාර උලනි මස් වෙරි මහුල්ලතගේ කොම්මේ නංගදවසතන මස් කෑගෙන්නුනි කාල නුදානේ
2: එහෙම් වීම විදනි

0: ඉල්මීනූරුන් හිත්තං ආරෝකුරුවා දෙදුනියගේ වාජ්‍යවරිකම මගු දක්කාදේ.
1: තුළහෙෝ ෆුතුන්තෙරි උෆාවිරදිරුල්මක රාස්තා ෆහිකොත්තේ.
0: උම්මීදු ආකොද්දී එකනිවරිකං ෆිලුවාදේ.
1: දිවහිරාජ්‍යයගේ අඩු
0: එංහා සතරසයක සාලිස් නුවයි කිලෝහට්ස් මීඩියම් වේ
1: අටිහ නුවෙන් මෙකහත් FM බෑන්ඩ්.
2: මාමා හාලු කිහිනෙ?
3: අල්හම්දුලිල්ලාහ්, දරිෆුලුමෙන්ගේ හාලු කිහිනෙත්ත?
2: අහරමෙන් රංගල මාමා කොංකමෙතති කොල්ලනි ගෙනේ මාමා අහරමෙන් අත
4: මාමා තිහ වරුකන් උලේන කමන්නෙ අහරමෙන් ටිකන් කොල්ලාපාන.
3: දරිෆුලුමෙන් හායිද රංගලේ තිගුත මාමා ගාතන් ඇස් මාමා හාලු බලාලා මාමගේ කන්තත්ත කොල්ල දෙති මාමා වරන් උෆාවේ.
5: කොම්මෙ මීහකීවෙස් එහි තෙරිකම් බේනුම්වානෙ මීහෙ හාස්සකෝ නුකුඩෙදුන් තෙරිකම් හුන්න මීහුන්නක් කුරිමතිවා ගොන්ජෙහුන්තකා එමිහුන්ගේ හක්කුතකා මුජුතමවුගා එ ෆරෑත්තවගෙ දෞරා බෙහේ ගොතුන් අහරුමෙන් කොම්මෙහෙන්වෙස් සමාල්කන් දේන් ජෙහෙ.
6: වාකෙත්ත මසමූනෙත්ත නොනි ඩ්‍රාමා එත්ත
5: තින් එකච්චෙන් වෙස් නු
7: ලුකුලදන් තිරිකම් හොන්න ෆරෑතක හාසකෝ දිවි රාජ්‍යය ගඩුන් ගෙනස් දෙනී
8: අතුග හිෆා
5: අතුග හිෆා
8: අතුග
9: කොම්මෙ ආදිත දුහෙකේ මෙඳුරු ෆෝ දේච්චහය අදි හෝම දුහුගරේ නොයච්චහය මේගේ තුරු බොරාස්වති දුහුගරේ මෙඳම් එකච්චහය
10: ස්ටුඩියෝයි වගුතු
7: එංහාස් හතරස් දෙක සාලිස් නුවේ කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අදි අටිය නුවේ මෙගහර්ට්ස් FM බේට්
10: හම එකනි දිවි රාජ්‍යය
11: කාමියාබ් වියෆාර් වෙරින් ගාතුම් ඉරුෂාද හෝදම් බේනුන්ත වියෆාර් ෆුරා කුරම් බේනුන්ත
0: ගුණදංකාර
12: කොම්මෙ හොනිහිරු දොයගේ හිඳුනු නුවගෙට ෆනරෑග රිපීට් හොනිහිරු දොයගේ හවීරු හතරුගෙට ෆනරෑග අදි ආදිත්ත දොයගේ හවීරු හතරුගෙට ෆනරෑග
0: එංහා සතරස් දෙක සාලිස් නුවේ කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අඩ්ඩේ නුවේ මෙගාහර්ට්ස් FM බෑන්ඩ්
12: හම එකනි දිවෙහි රාජ්‍යයේ ගැඩු
1: මුනිෆෝයි ෆිලවාදි මාලුමත්ගේ ඛසානා මුස්සලිකොද්දේ එම්මේ ඉතුබාර කුරවේ බෑවෙරියා
13: දිවෙහි රාජ්‍යයේ අඩු
1: එංහස් හතරස් දෙක සාලිස් නුවේ කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අටිහ නුවේ මෙගහර්ට්ස් FM බෑන්ඩ්

0: මෙහර්ගඩින් හවීරු හතරගඩි සාලිස් වස් මිනට් මේ දිවෙහි රාජසේ ගඩු දැඟල්ගඩ මෙ කුරියදානි කුඩකුදෙන්ගේ බගීචා මි ප්‍රග්‍රාමයකු
1: ගීචා.

0: එංහා සතරසයක සාලිස් නුවයි කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහට්ස් FM බේන්
1: දිවහිරාජ්‍යයක අඩු කොම්මෙ මීහකිීවෙස් එහි තෙරිකම් බේනුම්වානෙ මීහේ හාස්සකෝ නුකුඩෙදුන් තෙරිකං හුන්න මීහුන්න කුරිමතිවා ගොන්ජෙහුන්තකා එමිහුන්ගේ හක්කුතකා මුජුතමවුග එ ෆැරෑත්තවගේ දෞරා බෙහේ ගොතුන් අහරුමෙන් කොම්

0: අහාෂේ බුණානම්.
1: මේ හප්තාගේ ප්‍රෝග්‍රෑම්ගේ මෙහමානකි ශවෙනි ෆුනදු දායරක් මෙම්බර් මොහම්මද් මම්දු. මෙම්බර් අසුවල් කුරව බේනු ෆුලවා බේෆුලම් පීඑස්එම් යාමෙ දෙරිකො සුවල් ෆුනුවා. සුවල් කුරවුම් ගෆුර්සුත් බුද දුහුගේ හවීරු හතරි ජෙහමා හමය.
0: අහාෂේ බුණානම්.

0: වේව අධි අට්‍යිය නුවේ මිකර්ඩ්ස් එම් බෑන්ඩ්
1: දිවේ රාජසයකයාඩු.
2: මිජහුණිය කන්තක දෙල් ආහික නු මෙතනු එම්ම ඉංචි විස්කුරියක ජස්සාදවක්. නිවරු නොකුරියයා මේ පිකපෙ විස්කුරියක නු ජයන්.
3: එක්ස්කියස් තංකොල තක්ක පානන්ද.
2: දත්තා මවෙස් මෙවල නව තංකොල නොදිවිගෙන්න.
3: අහරෙන්ගේ දුරුමතීගේ තීනී. තියපුර තංකොල කුරිය වෙස් පහත වෙස් ජස්සාදම අහ නගිය වදවේනි.
2: එහන්ත සොරි.
3: දැල්ලා සමා තිතා ඉඳගෙන් කෝචෙත්ත කියවේනි. බේරුන්ගෑ මේවේ අඩුපක් ගඩු ලාහිකෙන්නු කියවාක.
4: මම්මා වකි මච්චන් එරියස් කියවේත ජෙහිකෙන් හුරිගෙන් ලවජහා ශෝකුලේ අඩුනුන් එහෙන් අඩෙන් නීවේ. අති ඒගේ මතීබෑ හද අඩුපක් ගණ්ඩා හැති බොලු කරිස්සායබ.
3: දෙන් කී කුරාණී දර්ෆලා එහෙලි කුඩමිහ ඉරුකොලින් නුවන් නින්දවා පමින්කුමැලි සිහාරය. අද නිවුණුනි එන හේලම් වෛර නමාද වෙස් අර
5: හමහෙමේ මාහෝදයක් ගායම් කරුම කොම්ම මීහෙකු වෙස් එ මීහෙකේ ෆර්දිය සිම්මා අදා කරබා.

0: ගඩින් ගාර ගඩි ෆනර මිනට් කුරිය මිදෙන හියාලෙ දිබල්ල මිෂෝ ෂෝග බෑරි ම බේණු ව ෆරාත කුන් තින තින හතර සුමෙන් හැ සුමෙන් හැ මිනම්බර ගුණා නොට් කොල්ල වැඩ මේගිතුරු පීඑස්එම් එයා මෙතර කොවි ෂෝග බෑරුම් ගේ ෆුර්සත උන්නා අනි කැ සිතුරු බෑවරි කවාක දක්කලන අස්ලාමු අලයිකුම්
1: වලයිකුම් සලාම්
0: මලකා කින හාලු
1: ಮಲಕಾ
0: ಪೋರ್ಚುಗಲ್ ಟೀಮ್ ಮೀಹಕ್ಕೆ ತುರುವೆ ಹಿಂಗ ಲವಾಡೋ ಹಾಲಮ್ಮ.

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගේ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහන්ගේ පකීචා.

0: අලුමති බේ න හම මෙච්ත ගෙනතම මෙගෙන්දන දිවරාජයටක ස්ටෝඩිය ටීවී මිදුරක ටීවී බදයන හැකම ටීවන් දක්කා හම ගින් මදර තාලමති බේපන සිකොත්යත මසයකරම ගදන පාර ඇමරිකාගේ මියදුගේ මේ ගාරයක් එ කුළුන්තිරියක රීදු කාඩ දක්කාපක නෑ මේ වගතුම පෙන්වන කොළුන්තරින් ඇමරිකාගේ කොම්මේෂනක 352 මෙහ බෙල්ජියම් බෙල්ජියම්ගේ කොළුන්තරින් තරෙන් අල්මනම් ෆෙන්නනේ එක්කොළුන්තරයක් එබහුරි රීදු කාඩ් දක්කාප නම්බර් හතර එමිහුන්ගේ ෆෝර්මේෂනකි හතර එද්දේ තිනැන් එක කොළුන් 4-2-3-1 එමිහුන්ගේ ෆෝර්මේෂන් අල්මි දන්නවාද දෙටීම්ගේ කොළුඹ බෑදෑරු අල්මන පෙනගෙන් මෙදන දෙටීම් වර ගරුප් ස්ටේජ බෑදාරුග දැටියම්ගේ සම කොළුම බෑදාර දිවර පොයින්ට විස්ත දෙපුන්න ඔන්න දන්නවාද පින් බෙල්ජියම දීපවන ෆස් පොයින්ට් ගරුප්ගේ දෙවනය ගොස් වන ජිප් ජිප්ට න්ස් ෆස් පොයින්ට එහනම ජිප්ට වනි දෙවනය ගොස් එයි ගොල් තපාතම් බාදාගේ බෙල්ජියම් පොරතම බද්ලකෝරී මිස්ර මිස්ර බදකොක්ගේ එක එකකුන් එබ්බරවේ දෙන් බෙල්ජියම් බදුකොර ඊරාන සුමෙස් සුමකොන් එබරවේ දෙන් බෙල්ජියම් බද්දුකොෆයින නිවසිලන්ඩ එක පහකොන් ගනි බලි එහෙමම එන්නමස් ලිෆවා පොයින්ට ගද බැදෑලෑර අල්මන මේ පහගගෙන්න්නන බෙල්ජියම් ෆස් පොයින්ට ඇකේග දෙවනම් එම කොරේ ගොඩ මෙහරමෝති වරන් අවි එබහු ඉගත මෙහර ඉර ඔස්සමක දනි එන්නම ර ඔස්සමක ධනය බිනිස් ගෑන්ඩක අනු ලපාපුරය ගොතුක මෙහාර සේටල්ග මෙහාර ගඩිය බෑධාරුග නිවනි සේටල්ගේ ගඩින් මෙහාරු මෙහාර පශණි ගතුගුණ මෙදැන අලු හැසෑම කුළුම් කුර දක් ගනිස මටක ශිම්‍රය හවල් කොඳ
1: ශුක්‍රිය රමිස් මැචුවකු මෙහාරුම පටනී ඇමෙරිකාය බෙල්ජියම් බද්ලල් කුරා මෙච් මුන්ටන් පටා එංගස් සංගුල පාත් බ්‍රැන්ඩන් කුරේෆුනවාද බව පිනටිය කන අධිමාල් දිවකු මෙතන කුරේෆුන් ඩියරය කෑරග මන ඩියරය කෑරින් පිනටිය කර ෆෙනු ජන බෝ දෑරය තෙර ෆෙනු ජීන් ඇස් අරිම තිං ඇස් පිනටිය බේරු අරිම තීරුවා වරක් කෑරි බොලත් දෙකොත ගොස් බේරුවේ එල්ලල්ලි හමති බෙල්ජියම් කූප එල්ලන මෙක්සිම් මෙක්සිම් දි කූප බොලයි ෆැන් පෙනටිරි අධිමාල ය සාප්තරෙන් පෙනටි තිරෙන් ලිබල ගෝල රැ කෑරි කුන්ද ෆුමෑ එරි පෙනටි පෙනටි කාරින් දේ බෙල්ජියම් කුලත එරි බෙරන් බෙල්ජියම් කුලත ලිබිජ කුරි ෆුන බෙරි බෙරු හෙන් කුද කුරි ෆුන වාලි බෝල දී ගෝල් දණ්ඩි කෑරි ලාෆ කීපර් ෆුමෑ රැ බෝල පංච කොල්ලි කැස්සෙන් කුරි ෆුන වාලි බෝල කෝනර ක මෙච් ගේ ෆුර්තම කෝනර ෆුර්තම හාෆ් ගේ ෆුර්තම මිනිට් තරේ ගෙ මිලි බුනි බෙල්ජියම් බර රීච කුලෙ මුං ආස් කුරි ෆුන වාලි බෝල ඩියරි කෑරි හුරි කුලන් තරිය වර බාර බෑදස් වර බාර කුරි ෆුන වාලි Timothy Castigan kuriye fon vardı. Defa korna geldi Maxim Kaypa. Veri etere Belgium ge tine fast kulun tine diğer etere madkolle ay bohori dodi look. Belteri etere Veri etere kuru ko ekun tire kon ekun tire koppa tamme finale Amerika kulun tire metu Belgium kulun tire ga hefart time. කූප කොන නගාදන නගාදෙන් බොල පෙනටරිය තේරේ මි ෆර් බොලුන් ගල බේජම් කුන්ටය කුරේ ෆොන වාද බොල කීපර අද චාල්ස් ඩි කෙටලගෙන් කුරේ ෆොන වාද කීපර එල්ලි බොල අරමද පෙනටරිය කනාද බොල යුස් කුන්ටරේ මො හාෆ් තරේ හාෆ් මෙදින් ඇසම් බොලත් තැන් කුරේ මේනනේ ස් මට ජේල රිමති මට කොල්ල මහි මටමනු හිඟ මුල කොට්ටම කුරියෙන් ගස් කාන කුරිය ෆොනවාද බොල එදකොත ගොස් බේරුවි එල්ලුම් ලිෆ් මොතේ